දෙවියන්ගෙන් ජීවිතයට අතිවන බලපෑම් ගැහැට විවිධ පීඩා දුක් කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨ ආරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළුමහත් ලෝක ධාතුවටමත් යහපතක් සිතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ නැකත් දෝෂ භූමි දෝෂ ආදී කොට සියලු උවදුරු ගැහැට දූරී භූත වී යහපතක් සිතක් සාන්තියක්ම වේවා.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නිරන්තරයෙන් හැකි සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා.

ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන් විදුලි කලාවක් සඳහා අපි දැන් සියලු ලෝක සත්වීන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.

0: අපි දැන් සුභාසින්සන පැදි ශ්‍රවණය කරමු.
1: සෙනසුමීරන් දොරටු ඇරිලා ලෝ සතුන් සිත් සිසිල් වේවා.

ගැටලු ඉඳහිට නැගෙන තරමට විසඳුමත් සමගවිවා.

උදාවන හිරු සැඟව ගොස් යාලි නැගෙන තුරු බුදු සමිඳු සරණයි.

0: ඔබට එම සුභාසිංසන සුදුල FM ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසින්.
1: සුදුල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
2: සුදුල ගුවන් විදුලිය.
4: විදේශ ගත වී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂ අන්ධකාර වින දෝෂ අන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නරසීහ ගාථා.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකයේම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත්තෝ අරහත්තෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
1: සමටම තිසරණ සරණයි. ආයුබෝවන්. සුභ උදසනක් වේවා. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමග. ඊයේ රාත්‍රී 10 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳ සැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩවදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුභ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදය සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන්විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
2: සුදිල ගුවන්විදුලිය
3: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

0: පින්වත හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා ඇති. ඒ ලෝතුරු ධර්මයයි. ධම්මපදය යමක වර්ගය.
1: සුදුල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
3: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.
3: සුදිල

0: සුදිලි ගුවන් විදුලිය. සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගුවනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි අපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහංගුණ, සංඝගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදිය ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදා ගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන් විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
1: සුදිලි ගුවන් විදුලියේ

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

අහිංසක රෝගීන් හට අප උපස්ථාන කිරීමත් හැකිනම් ඔබේ රුධිරය පවා පරිත්‍යාගය කිරීමට පුළුවන්කමක් තිබේ නම් එය උතුම් මිනිස් ක්‍රියාවක්.

කරුණාව දයාව මෛත්‍රිය යන මේ උතුම් මිනිස් ගුණාංග තුලින් උන්හිටි තැන් අහිමිව අනාථ වූ සරණාගතයින් හට පිහිටවීමද

0: පින්වත පව් කරන්නා මෙලොවත්ත වෙනවා. ඒ වගේම පරලොවත්ත වෙනවා. මෙලව පරලව දෙලොවම තැවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත්ත වෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමකවත්
1: නියකපන අවිපිදීමේ විපාක පහ. නියකපන අවිපිදීමේ විපාක පහක් පිළිබඳව පිළින්ද වච්ච අපදානයට අනුව මෙහෙම සඳහන් වෙනවා. බොහෝ දැසිදස්සං ලැබෙනවා. ගව අශ්ව සම්පත් ලැබෙනවා. ආරක්ෂක මෙහෙකරුවන් ලැබෙනවා. කෙස්රැවුල් කපන්නන් ලැබෙනවා. බත්පිසින්නන්ද ලැබෙනවා. මෙන්න මේ කියන ආනිසංස පහ ලැබෙන්නේ පින්වතුනි නියකපන අවි පූජා කිරීමේ ආනිසංස වශයෙන්. බොහෝ දැසිදස්සන් ලැබෙනවා. ගව අශ් ආදී සම්පත් ලැබෙනවා. ආරක්ෂක මෙහෙකරුවන් ලැබෙනවා. කෙස්රැවුල් කපන්නන් ලැබෙනවා. බත්පිසින්නන් ලැබෙනවා. තමන්ගේ ජීවිතය ගත කිරීමට අවශ්‍ය කරන මහා ආනිසංස සමුදායක් මේ පුංචි දෙයක් පූජා කිරීමෙන් ලැබෙන බව සඳහන් වෙනවා. එනිසා ඔබත් සිත සකස් කරගෙන පූජා කරන්න. එහි ආනිසංස සංසාරයට එකතු කරගන්නට පුළුවන්.
2: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමග.

මහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහල කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පෞකිරීමෙන් හොඳක් නොවෙයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇතිවෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටී. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සදහවත් පින්වතුනි, පින්වතියනි, සුතිල ගුවන්විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතෙන් සිට සවන් යොමු කරමු.
2: වාසනාවන්ත පින්වතුනි, අපි මේ ඉන්නේ මහා භද්‍ර කල්පයේ තුල. මේ කල්පේට මහා භද්‍ර කල්පය කියන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේලා පස් නමක් පහළ වෙන මේ ලෝකයේ. දැන් අපේ බුදුරජාණන් වහන්සේ ගත්තහම උන්වහන්සේ සාරා සංකේය කල්ප ලක්ෂයක්. එතන කල්ප වලින් ගත්තහම අසංකේය හතරකුත් තවත් කල්ප ලක්ෂයක්. එදා දීපංකර පාදමූලේ සුමේද තාපසයන් වහන්සේ හැටියට විවරණ ගත්ත තැන ඉඳන් සාරා සංකේය කල්ප ලක්ෂයක් දස පාරමී පුරාගෙන ආවා. එතකොට ඒ සාරා සංකේය කල්ප ලක්ෂයේ තුළ මහා භද්‍ර කල්ප පහළ වෙලා තියෙන්නේ මේ මහා භද්‍ර කල්ප විතරයි. වැඩිපුරම තියෙන්නේ බුද්ධ ශූන්‍ය කල්ප. එතකොට හිතන්න මේ සාරා සංකේය කල්ප ලක්ෂයකටම බුදුවරු කී නමද පහළ වෙලා තියෙන්නේ? දීපංකර බුදුහාමුදුරන්ගේ ඉඳන් ගෞතම බුදුහාමුදුරුව වෙනක අපේ බුදුහාමුදුරුව විවරණ ගත්තේ සූවිසි බුදුවරුන්ගේ. එතකොට 24 නමක් තමයි පහළ වුණේ. එතකොට අපිට පේනවා කල්පවලින් අසංකේය හතරකුත් තවත් කල්ප ලක්ෂයක් තුළ බුදුවරු 24 නමක් පහළ වුණා කියන්නේ සමහර කාල තිබිලා තියෙනවා කල්ප අසංකේය බැගින් බුද්ධ ශූන්‍ය වෙච්ච අවස්ථා හතරක්. එතකොට අපිට පේනවා බුද්ධ ශූන්‍ය කල්ප කොච්චර ලෝකේ තියෙනවද. ඊළඟට කල්ප 20,000, 30,000, 60,000 එහෙම දහස් ගණන් බුද්ධ ශූන්‍ය වෙච්ච කාල තිබිලා තියෙනවා. දැන් අපි චුට්ටක් නිකන් කල්පය කියලා තේරුම් ගමු. කල්පය කියලා එකක් තමයි ආවිෂ්කල්පයටත් කල්පය කියන. ආවිෂ්කල්පය කියන්නේ ඒ කාලේ තියෙන පරමාවිෂ. ඒක කාලෙන් කාලෙට වෙනස් වෙනවා. මනුස්ස ලෝක මිනිස්සුන්ගේ පරමාවිෂ කාලෙකට අවුරුදු අසංකේයයට වැඩි වෙනවා කියලා. එහෙම වැඩි වෙච්ච පරමාවිෂ අඩු වෙලා අන්තිමටම කීයට යනකම් බහිනවද පරමාවිෂ? අවුරුදු 10ට යනකම් පරමාවිෂ බහිනවා. එතකොට ඒ කාලේ තියෙන මිනිස්සුන්ගේ ආයු අපේක්ෂාවටත් කියනවා ආයුෂ් කල්පය කියලා. එයලෙන්න අපි කල්පය කියන්නේ මොකද්ද? දැන් මේ මහා භද්‍ර කල්පය කියපහම ඒ කල්පේට අවුරුදු වලින් කීයද? දවසක් බමුණෙක් බුදුරජාන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කල්පයට අවුරුදු කීයද කියලා. බුදුරජාන් වහන්සේට එතකොට මේ බමුණට බුදුරජාන් වහන්සේ වදාලා මේ කල්පයට අවුරුදු වලින් අවුරුදු 100යි 1000යි ලක්ෂයයි බින්දු ගානකින් කියන්න බෑ කිව්වේ. ඒ තරම් දීර්ඝයි කිව්වා. එතකොට ඇහුවා, ස්වාමීනි එහෙනම් උපමාවක් හරි ඔන්න බලන්න. උපමා දෙකක් තියෙනවා බහලා ඇති. එකක් තමයි යොදුනක් කියන්නේ සැතපුම් 16ක් දිග පළල උස ඇති විශාල අබකන්දක් තියෙන අබෑට දන්නවනේ, පුංචි අබෑට. එතකොට සැතපුම් 16ක් දිග, 16ක් පළල, ඒ තරම් උස විශාල අබකන්දක් තියෙන. සැතපුම් 16 කියන්නේ කිලෝමීටර් වලින් 1.6 වැඩි කරපුවාම කිලෝමීටර් ගානේ. අපි නිකන් හිතමු අපි ඒකත් පැත්තක තියලා අපිට තේරෙන කන්දක් නිකන් සිරීපාද කන්ද වගේ අබකන්දක් කියලා හිතන්. අවුරුදු 100කට එක බැටයක් අයින් කරනවා. තවත් අවුරුදු 100කට පස්සේ තව එක බැටයක් අයින් කරනවා. ආයෙමත් අවුරුදු 100කට පස්සේ තව එක බැටයක් අයින් කරනවා. මහණෙනි, යම් කාලයක් එනවද ඔය විශාල අබකන්ද අවසන් වෙන කල්පේ ඒ තරම් දීර්ඝයි කියලා. එතකොට නිකන් හිතාගන්නකෝ කල්පයක් කියන්නේ කොච්චරද කියලා. එතකොට මේ කල්පයකට අන්තක් කල්ප ගණනාවක් තියෙනවා. කල්පයකට අන්තක් කල්ප තියෙන. අන්තක් කල්ප කියන්නේ මේ කල්පය තුළ ජීවත් වෙන මිනිස්යන්ගේ ආවිෂ කාලිකට වැඩි වෙලා අවුරුදු වලින් අසංකීයට වැඩි වෙනවා කියන. එහෙම වැඩි වෙච්ච ආයුෂ එතන ඉඳන් අඩුවෙලා අන්තිමටම අවුරුදු වලින් අවුරුදු 10ට බහින. අවුරුදු 10ට බහිනකොට අන්තක්කල්ප විනාශ සිද්ධ වෙනවා. පළවෙනි අන්තක්කල්ප විනාශේ ලෝකෙ ගින්නෙන් විනාශ වෙනවා කියලා තියෙනවා. ලෝකෙම ගිනිගෙන විනාශ වෙලා යනවා. ඒක හැමෝම මැරෙන්නේ ඒ මනුස්ස ලෝකෙ විතරයි. හැබැයි දැන් අර සත්ත සූර්යෝද්ගමන සූත්‍රෙ නෙමෙයි. ඒකෙදි අකනිටා බඹලෝ දක්වාම සියලු ලෝක විනාශ වෙනවා. අන්තක්කල්ප විනාශෙදි මනුස්ස ලෝකෙ ගින්නෙන් විනාශ වෙනවා. එහෙම විනාශ වෙනකොට ටික දෙනෙක් ජීවිත බේර ගන්න. ඒ අයගෙන් පටන් ගන්නවා දෙවනි අන්තක්කල්ප. ආයෙමත් ඒ අයගෙන් පරම්පරාවෙන් පරම්පරාවට ටික ටික ගුණධර්ම පිරීම නිසා ආයුෂ වැඩි වෙලා අවුරුදු ආයෙමත් කාලයක් යනකොට අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙනවා කියන. එහෙම වැඩි වෙච්ච ආයුෂ ආයෙමත් එතන ඉඳන් ටික ටික පිරිහිලා කාලයක් යනකොට මිනිස්සුන්ගේ ආයුෂ ආයෙත් පිරිහෙනව අවුරුදු 10ට. එතකොට දෙවනි අන්තක්කල්පයේ ගින්නෙනුයි ජලේනුයි විනාශ වෙනවා ලෝකෙ. එතනිනු ජීවිත බේරෙනවා ඉතාම සුළු පිරිසක්. ඒ අයගෙන් පටන් ගන්නවා තුන්වෙනි අන්තක්කල්පේ. තුන්වෙනි අන්තක්කල්පේ පටන් ගන්නකොට මිනිස්සුන්ගේ ආයුෂ ජීවිත බේරිච්ච අයගේ අවුරුදු 10යි. ඊළඟට ඒ අයගෙන් ආයෙමත් ටික ටික පරම්පරාවෙන් පරම්පරාවට ආයුෂ ටික ටික වැඩි වෙලා කාලයක් යනකොට අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙනවා. එහෙම වැඩි වෙච්ච ආයුෂ එතන ඉඳන් පිරිහිලා ආයෙමත් කාලයක් යනකොට අවුරුදු 10ට පිරිහෙනකොට තුන්වෙනි අන්තක්කල්පයේ ගින්නෙන් ජලයෙන් සුළඟෙන් කියන තුනෙම විනාශ වෙනවා. එතනින් පටන් ගන්න හතරවෙනි අන්තක්කල්පය. අර ඉතුරු වෙන යන්තම් ජීවිත බේර ගන්න ටික දිනෙකින් පටන් ගන්නවා හතරවෙනි අන්තක්කල්ප. අපි මේ ඉන්නේ මහා භද්‍ර කල්පේ හතරවෙනි අන්තක්කල්ප. එතකොට ඒ පටන් ගත්ත හතරවෙනි අන්තක්කල්පේ ආයුෂ වැඩි වෙලා ආයෙමත් අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙනවා. එහෙම වැඩි වෙච්ච ආයුෂ එතන ඉඳන් අඩුවෙලා අවුරුදු 10ට පිරිහෙනකොට හතරවෙනි අන්තක්කල්ප විනාශ වෙන්නේ සත්ත අන්තක්කල්ප විනාශය. එතකොට පළවෙනි අන්තක්කල්පේ ගින්නෙන්, දෙවෙනි අන්තක්කල්පේ ගින්නෙනුයි ජලේනුයි, තුන්වෙනි අන්තක්කල්පේ ගින්නෙන් ජලයෙන් සුළඟේ, හතරවෙනි අන්තක්කල්පේ සත්ත අන්තක්කල්ප විනාශය. සත්ත අන්තක්කල්ප විනාශය කියන්නේ මිනිස්සු එකිනෙකා අවියාවිද තනාගෙන මෘග සංඥා පහළ වෙලා මිනිස්සු මරාගෙන මෘගසා වරුසාවල් වැහැලා ලෝකේ ලේවිලක් වෙලා අවසන් වෙනවා. ඒකට කියනවා හතරවෙනි අන්තක්කල්ප විනාශේ සත්ත අන්තක්කල්ප විනාශය. එතනින් ජීවිත බේරෙන ටික දෙනෙක්ගෙන් පටන් ගන්නේ පස්වෙනි අන්තක්කල්පය. එතකොට ඕන දැන් අපිට අන්තක්කල්පය කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ. කල්පයක් තුල ජීවත් වෙන මිනිස්සුන්ට අන්තක්කල්ප ගණනාවක් ගැන දේශනාවේ තියෙනවා. ඒ අතර පළවෙනි අන්තක්කල්පය වෙන්නේ මිනිස්සුන්ගේ ආයුෂ වැඩි වෙලා අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙලා, එතනින් ආයුෂ පිරිහිලා අවුරුදු 10ට පිරිහිලා අවුරුදු 10දී කෙලෙස් ඇවිස්සීච්ච නිසා ලෝකේ අන්තක්කල්ප විනාශ වෙනවා. එතකොට දැන් ඔය අසංඛ්‍යයට ආයුෂ වැඩි වෙනවා කියපුවාම අද අපි ඉන්න ආයුෂත් එක්ක අපිට නිකන් හිතා ගන්නවත් බෑ. අපිට හිතෙන්නේ සමහරට ඕක බොරුවක් කියලා. අපිට හිතා ගන්න බෑ. හැබැයි දේශනාවේ තියෙනවා මහණෙනි දීර්ඝ ආයුෂ ඇති කාලවල අවුරුදු 1000න් එහාට ආයුෂ වැඩි වෙනකොට, දසදහස් ගණන් ආයුෂ වැඩි වෙනකොට මනුස්ස ලෝක ඇතැම් කාමාවචර දිව්‍ය ලෝක වගේ සැප බහුල වෙනවා කියලා. දීර්ඝ ආයුෂ ඇති කාලවල දෙවියන් හිතනවා කියනවා මේ කාලේ අපිට දිව්‍ය ලෝකවලට වඩා මනුස්ස ලෝක හොඳයි කියලා. ඒ නිසා දෙවිවරු මනුස්ස ලෝකෙ හිත පිහිටවල මනුස්ස ලෝකෙට එනවා කියනවා පංචකාමයන් ගැන සැප විඳින්න. ඒ තරම් මනුස්ස ලෝකෙ ඒ කාලේ සැප සම්පත් බහුලයි. හැබැයි දිවියන්ගේ ආයුෂය අඩු වැඩි වීමක් වෙන්නේ නැහැ කියනවා. දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ආයුෂ ඒ ප්‍රමාණයෙන්ම තියෙනවා. මනුස්සයන්ගේ තමයි ආයුෂ අඩු වැඩි වීමක් සිද්ධ වෙන්නේ අන්තක්කල්පවල. එතකොට හිතන්න දැන් අපි මේ මහා භද්‍රකල්පේ පළවෙනි අන්තක්කල්ප ගැන හිතමු. මේ මහා භද්‍රකල්පේ පළවෙනි අන්තක්කල්පේ මිනිස්සුන්ගේ ආයුෂ අරහිම වැඩි වෙලා අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙලා, ඒ වැඩි වෙච්ච තැන ඉඳන් ආයුෂ අඩුවේගෙන ඇවිල්ලා මිනිස් ආයුෂ අවුරුදු 40,000ක් වෙච්ච තැන තමයි කකුසඳ බුදුරජාන් වහන්සේ පහළ වෙන්නේ. එතකොට කකුසඳ බුදුහාඳුරන්ගේ ආයුෂ අද නිකන් හිතාගන්නවත් පුළුවන්ද අපිට? දේශනාවේ තියෙන මිනිස්සුන්ගේ ආයුෂ ඒ කාලේ අවුරුදු 40,000. එතකොට කකුසඳ බුදුරජාන් වහන්සේ පහළ වෙන කාලේ සාමාන්‍ය ආයු අපේක්ෂාව මිනිස්සුන්ගේ 40,000ක් කියන ලෝකෙ. එතකොට ඒ පළවෙනි අන්තක්කල්පේ කකුසඳ බුදුරජාණන් වහන්සේත් පහළ වෙලා පිරිනිවන් පෑවට පස්සේ අර ආයුෂ දැන් අඩු වෙමින් යන කාලේ උන්වහන්සේ පහළ වුණේ ඒ 40,000 ආයුෂත් අඩු වෙලා ආයෙමත් අවුරුදු 10ටම අඩු වෙලා පළවෙනි අන්තක්කල්ප විනාශ වෙලා ගියා. එතනින් පස්සේ ලෝකෙ පහළ වුණේ දෙවනි අන්තක්කල්ප. දෙවනි අන්තක්කල්පේ තර වගේම ආයුෂ වැඩි වෙලා අවුරුදු අසංකීයට වැඩි වෙලා ඒ වැඩි වෙච්ච ආයුෂ එතන ඉඳන් අඩු වෙලා අවුරුදු 30,000 වෙච්ච තැන දෙවනි අන්තක්කල්පේ කෝණාගමන බුදුරජාන් වහන්සේ පහළ වුණා. එතකොට මේ මහා භද්‍ර කල්පේම තමයි. හැබැයි පළවෙනි අන්තක්කල්පේ මිනිස්සුන්ගේ ආයුෂ අසංකේ ඉඳන් අඩු වෙලා අවුරුදු 30,000ට අඩු වෙච්ච තැන තමයි කකුසඳ බුදුහාඳුරෝ පහළ වුණේ. මේ මහා භද්‍ර කල්පේම දෙවනි අන්තක්කල්පේ මිනිස්සුන්ගේ ආයුෂ අසංකේ ඉඳන් අඩු වේගෙන ඇවිල්ලා අවුරුදු 30,000 වෙච්ච තැන තමයි කෝණාගමන බුදුහාඳුරෝ පහළ වුණේ. එතකොට කෝණාගමන බුදුහාමුදුරන්ගේ කාලේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 30,000. ඒකත් අපිට හිතා ගන්න පුළුවන් ද වර්තමාන අපි ඉන්න ආයුෂත් එක්ක ගත්තහම ඒකත් අපිට හිතන්නවත් අමාරුයි. එතකොට කෝණාගමන බුදුරජාන් වහන්සේගේ පස්සෙත් අර පිරිහෙමින් පැවතිච්ච ආයුෂ ටික අඩු වෙලා අවුරුදු 10ටම පිරිහෙනවා. එතනින් දෙවනි අන්තක්කල්ප විනාශ වෙනවා. ඊළඟට පටන් ගන්නෙ තුන්වෙනි අන්තක්කල්ප. තුන්වෙනි අන්තක්කල්පෙත් මිනිස්සුන්ගේ ආයුෂ උහුම වැඩි වෙලා අවුරුදු අසංකීයට වැඩි වෙලා ඒ වැඩි වෙච්ච ආයුෂ පිරිහීගෙන ඇවිල්ලා මිනිස් ආයුෂ අවුරුදු 20,000ක් වෙච්ච තැන තමයි මේ මහා භද්‍ර කල්පේම තුන්වෙනි අන්තක්කල්පේ කාශ්‍යප බුදුරජාන් වහන්සේ පහළ වෙන්නේ. එතකොට කාශ්‍යප බුදුහාමුදුරුව පහළ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 20,000. ඒත් මේ මහා භද්‍ර කල්පේම තමයි. හැබැයි කාශ්‍යප බුදුරජාන් වහන්සේගෙන් පස්සේ අර 20,000 ආයුෂත් අඩු වෙලා අවුරුදු 10ට අඩු වුණා. ඒ අවුරුදු 10ට අඩු වෙලා තුන්වෙනි අන්තක්කල්ප විනාශේ වුණා. ඊළඟට පටන් ගත්තේ හතරවෙනි අන්තක්කල්පේ. මේ හතරවෙනි අන්තක්කල්පේ අර ඉතුරු වෙච්ච අයගෙන් ආයුෂ වැඩි වෙලා අවුරුදු අසංකීයටම වැඩි වෙලා ඒ වැඩි වෙච්ච ආයුෂ අඩු වේගෙන ඇවිල්ලා මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 120ක් වෙච්ච තැන තමයි හතරවෙනි අන්තක්කල්පේ අපේ බුදුරජාන් වහන්සේ පහළ වුණේ. එතකොට ඔබ බලන්න සූවිසි බුදුරජාන් වහන්සේලා ගැන, අටවිසි බුදුරජාන් වහන්සේලා ගැන, අතීතේ පහළ වෙච්ච හැම බුදු කෙනෙකුටම අවුරුදු 1000 ගණන් ආයුෂ තිබිලා තියෙනවා. අපේ බුදුරජාන් වහන්සේ ගැන විතරයි ධර්මයේ සඳහන් වෙන්නේ අල්ප ආයුෂ්ක බුදු කෙනෙක් කියලා. පෙර බුදුවරු ගැන හඳුන්වනකොට අපේ බුදුරජාන් වහන්සේ ගැන හඳුන්වලා තියෙන්නේ අල්ප ආයුෂ්ක බුදුරජාන් වහන්සේ කියලා. මිනිසුන්ගේ ආයුෂ අඩු වෙලා අවුරුදු 120ක් වෙච්ච තැන තව චුට්ටක් අඩු වුණා නම් බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ. ඇයි ඒ? දේශනාවේ තියෙනවා හැම බෝසතාණන් වහන්සේ නමක්ම තුසිත දෙව්ලොව ඉඳන් පස්මහ බැලුම් බලනවනේ. මොනවද ඒ? කාලය, දීපය, දේශය, කුලය, මව. එතන කාලය කියලා බලන්නේ බුදු කෙනෙක් පහළ වෙන්න සුදුසු කාලයක් දැන් මනුස්ස ලෝකේ තියෙනවද? ඒ බලන්නේ මිනිස්සුන්ගේ ආයුෂ ප්‍රමාණ ගැන බලන්න. මිනිස් ආයුෂ අවුරුදු 100න් පහළට පිරිහිලා නම් බුදුවරු පහළ වෙන්නේ නැහැ කියනවා. මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100න් පල්ලෙහාට ඇවිල්ලා කියන්නේ කෙලෙස් වැඩි කියලා. ඒ කාලවල බුදුවරු පහළ වෙලා අනිත්‍ය දුක් අනාත්මය ගැන, නිවන ගැන, අතහැරීම ගැන, විමුක්තිය ගැන දහම් දෙසුවට මිනිස්සුන්ට කෙලෙස් වැඩි කියලා. ඒ නිසා මිනිස්යන්ගේ ආයුෂ අවුරුදු 100න් පහළට පිරිහිලා නම් බුදුවරු පහළ වෙන්නේ නැහැ. ඊළඟට ලෝකෙ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100,000ට වඩා වැඩි නම් ඒත් බුදුවරු පහළ වෙන්නේ නැහැ කියලා. අසංකේයයට ආයුෂ තිබුණට ඒ කාලවල බුදුවරු පහළ වෙන්නේ නැහැ. එතකොට මිනිස් ආයුෂ අවුරුදු 100න් පහළටත් අවුරුදු 100න් ඉහළටත් කියන ඔය පරාසය තුළ විතරයි කියන අන්තක්කල්ප අතර බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ. මොකද අවුරුදු 100,000ට වඩා වැඩි කියන්නේ මනුස්ස ලෝකෙ සැප වැඩි කියන. මිනිස්සුන්ට අනිත්‍ය ගැන, දුක ගැන, අතහැරීම ගැන කිව්වට මිනිස්සුන්ගේ හිත් යොමු කරන්නේ ඇයි? සැප සම්පත් බහුලයි කියනවා ඒ කාලවල. මිනිස්සු පංචකාමයන් තුළ මුසපත් වෙලා ඉන්න කාල කියන. ඒ නිසා අවුරුදු ලක්ෂයට වඩා වැඩි නම් ඒත් බුදුරු පහළ වෙන්නේ නැහැ කිය. දැන් එතකොට අපේ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ දැන් බලන්න කපුසඳ බුදුහාමුදුරු පහළ වුණේ අර අතර ලක්ෂයත් 100ත් අතර මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 40,000යි. කෝණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 30,000යි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 20,000යි. අපේ බුදුරජාණන් වහන්සේ තමයි අන්තිම සීමාවේ නිකන් ළඟ ළඟ අවුරුදු 120යි මිනිස්සුන්ගේ ආයුෂ. තව චුට්ටක් පල්ලෙහාට පිරිවුණා නම් අවුරුදු 100න් පහළට පිරිවුණා නම් ඊළඟ අන්තක්කල්පේ තමයි ආයි මේ මහා භද්‍ර කල්පේ හතරවෙනි අන්තක්කල්පෙට බුදු කෙනෙක් නැති වෙනවා. ඒකට හේතුව දැන් දේශනාවේ තියෙනවා අපේ බුදුරජාණන් වහන්සේ මේ හතරවෙනි අන්තක්කල්පේ බුදු වෙන්න හිටපු කෙනා නෙමෙයි. මේ මහා භද්‍ර කල්පේ පටන් ගන්නකොටම පාරමී පුරාගෙන ඇවිල්ලා පස් දෙනෙක් හිටියා භද්‍ර කල්පේ ආරම්භ වෙනකොට පිළිවෙලින් බුදු වෙන්න බලාගෙන. ඒ අතර බුද්ධත්වයට පත් වෙන්නත් සාරා සංකීය කල්ප ලක්ෂයක් පාරමී පුරන ප්‍රඥාධික බෝසතාණන් වහන්සේලා. අපේ බෝසතාණන් වහන්සේ ප්‍රඥාධික කෙනෙක්. ඒ නිසා සාරා සංකීය කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන ආවා. ඊළඟට සද්ධාධික බෝසතාණන් වහන්සේලා අටා සංකීය කල්ප ලක්ෂයක් පාරමී පුරන අසංකීය අටක් උත් කල්ප ලක්ෂය. ඒ වගේ දෙගුණයක් එතකොට. වීරියාධික බෝසතාණන් වහන්සේලා අසංකීය දාසියක් උත් කල්ප ලක්ෂයක් පාරමී පුරනවා. ඊළඟට පහළ වෙන මෛත්‍රී බෝසතාන් වහන්සේ වීරියාධික බෝසතාන් වහන්සේ නම. එතකොට අපේ බෝසතාණන් වහන්සේ දස පාරමී පුරන්නත් අසංකීය 12කට කලින් තමයි උන්වහන්සේ පාරමී පුරන්න පටන් අරන් තියෙන්නේ. එතකොට ඔය විදිහට පාරමී පුරාගෙන ඇවිල්ලා පිළිවෙලින් භද්‍ර කල්පේ ආරම්භ වෙනකොටම බුදු වෙන්න බලාගෙන හිටියේ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, මෛත්‍රී, ගෞතම හැටියට තමයි මේ පස් දෙනා බුදු වෙන්න බලාගෙන හිටියේ. ඔය අතරේ බහලා තිනවනේ අර කොටි දිනක ඒ කටට පැනපු කතා. එදා අපේ බෝසතාණන් වහන්සේ, මෛත්‍රී බෝසතාණන් වහන්සේ කාශ්‍යප බුදුහාඳුරන්ගෙන් පස්සේ ওই සිදුවීම වෙන්නේ. කකුසඳ, කෝණාගමන, කාශ්‍යප කියන මේ තුන් දෙනා බුදු වෙලා ඉවරයි. එතකොට ඊළඟට බුදු වෙන්න ඉන්නේ මෛත්‍රී බුදුරජාන් වහන්සේ. ඔන්න ඔය අතර තමයි ගෞතම බුදුහාමුදුරුවෝයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ දැන් බුදු වෙන්න ඉන්න දෙන්න දෙව්ලොව ඉඳන් තුසිත දෙව්ලොවින් මනුස්ස ලෝකෙට ඇවිල්ලා දෙන්නම තාපස පැවිද්දෙන් තරුණ වයසේම පැවිදි වුණා. වැඩි මහල් කෙනා තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගුරුවරයා. ගෝලයා වුණේ අපේ බෝසතාණන් වහන්සේ. ඔය දිනම බොහෝ කාලයක් ඒ වෙනකොට දීර්ඝ ආයුෂ ඇති කාලයක් කියනවා. හිමාල මහ වනාන්තරයේ අවුරුදු දහස් ගණන් තවුස්දම් පුරමින් මහ වනාන්තරයේ වැඩ ඉඳලා තමයි දවසක් කැලෙන් යනකොට තමයි එක තැනක් හෙලක් වගේ තැනකදී කොටි දෙනක් පහලට වැටිලා පැටවු ටිකත් එක්ක දැන් පැටවුන්ට නම් කොටි දෙනක කිරි ටික හරි තියෙනවනේ බොන්න. කොටි දෙනට කන්න දෙයක් නැහැ. අර පස් කනවා, බිම පෙරලෙනවා, දවස් ගාණක් උඩට ඊ ගන්න බැරුව ඉඳලා බැරිම තැන දැන් පැටවු කන සූදානම් වෙච්ච වෙලාව. එදා බොහොම අමාරුවෙන් මෙතනින් යනකොට තමයි මේ බෝසතාණන් වහන්සේලා දෙනම සතෙක් කෙඳිරි ගාන හඬ ඇහුණා. කෙඳිරිලි හඬක් ඇහුණා. ඒ වෙලාවේ නතර වෙලා බැලුව බලනකොට පහළ හිලක් වගේ තැනක මේ කොටි දෙන පැටවු ටිකත් එක්ක වැටිලා. කල්පනා කරා දැන් කොටි දෙන උඩට ගත්තොත් අපි දෙන්නව මරාගෙන කයි දැන් ඉන්නේ බඩකින්නේ ඉන්නේ. ඒ නිසා ඉස්සෙල්ලා කොටි දෙනගේ කුසගින්න නිවලා උඩට ගන්න ක්‍රමයක් හිතමු. දැන් මේ පැටව කන්න සූදානම් වෙන්නේ බඩකින්න වැඩිකමට. ඒ නිසා මෛත්‍රී බෝසතාණන් වහන්සේ කියනවා ඔබ උතනට වෙලා රැකගෙන ඉන්න. කොටි දෙනට පැටව කන්න දෙන්න එපා. ඔබ කොහොම හරි පැටව ටික පරිස්සම් කරගන්න. ওই ගල උඩට වෙලා බලාගෙන ඉන්න කියලා. මම ඉක්මනට කැලේට ගිහිලා ආහාර ටිකක් හොයාගෙන ඉන්නම් කියලා මෛත්‍රී බෝසතාණන් වහන්සේ කැලේට ගියා. ගිහිල්ලා ඉතින් කැලේ හොයනවා සත්තු මරාගෙන ඉනව නෙමෙයි මැරිච්ච සතෙක්ගේ හරි මොනවා හරි අද අතහැරලා දාලා ගිය දෙයක් හොයාගෙන යනවා. දැන් ඔය කොටි දෙනගේ කුසගින්න නිවන්න ආහාරයක් හොය හොයි කැලේ ඇවිදිනවා. මෙහෙම බොහෝ වෙලාවක් ගත වුණා. එන පාටක් තාම පේන්නේ. කොටි දෙනට කුසගින්න දරාගන්න බැරිම තැන තමයි පැටව කන්න සූදානම් වුණේ. ඒ වෙලාවේ බැලුවා ඈතින්වත් එන පාටක් පේන්නෙත් නෑ. අන්තිමට කල්පනා කර අපේ බෝසතාණන් වහන්සේ මේ කොටි දෙන පැටවු කන්න සූදානම් වෙන්නේ, පැටවු ළඟට යනවා, කටාරිනවා, ආයි පස්සට එනවා, බිම පෙරලෙනවා, දරාගන්නම බැරිම කුසගිනි වේදනාව නිසා තමයි පැටවු කන්න සූදානම් වෙන්නේ. ඒ වෙලේ උන්වහන්සේ අදිෂ්ඨානයක් කරා මේ දීර්ඝ සංසාර ගමනේ දාන පාරමිතාව පාරමී හැටියට, උපපාරමී හැටියට, පරමත්ත පාරමී හැටියට ජීවිත පරිත්‍යාගයෙන් මම පුරපු ආර අනන්තයි. ඒ නිසා මගේ දැන් පාරමී සියල්ල සම්පූර්ණයි. මම දැන් බුදු වෙන්න ආසන්නයි. නමුත් මේ මොහොතේ මට ආයෙමත් පින් කරගන්න, පාරමී පුරා ගන්න අවස්ථාවක් සැලසුණා. මේ කොටි දෙනකේ කුසගින්න නිවේවා, පැටවුන්ගේ ජීවිත ආරක්ෂා වේවා, මේ පිනෙන් මට ඉක්මනින් මතු ලෝතුරා බුද්ධත්වේ ලැබේවා කියලා පැන්න පල්ලෙහාට. එතකොට බලන්න, උන්වහන්සේට ඒ මොහොතේ සිහි වුණේ මට ඉක්මනින්ම බුද්ධත්වේ ලැබේවා කියලා තමයි පල්ලෙහාට පැන්නේ. පැනලා අර කොටි දෙනට ජීවිතේ පූජා කරා. ටික වෙලාවකට පස්සේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඇවිල්ලා බැලුවා, බලනකොට ගෝලයා නැහැ. එතන ආරක්ෂාවට තිබ්බ ගෝලයා නැහැ. පහළ බලනකොට ඇඳගෙන හිටිය තවුස් පිරිකලවල රෙදි කෑලි තියෙනවා, ලේ තැවරිලා තියෙනවා. කාරණී වැටුණා. හැබැයි අදිෂ්ඨානයක් කරලා බැලුවා ලෙස්සල වැටුණාද නැත්නම් ඇත්තටම පරිත්‍යාගයක් කරාද, මොන වගේ ප්‍රාර්ථනයක්ද කරේ. බලනකොට දෙන්නම අෂ්ඨ සමාපatti වලටම හිත වඩාගෙන තවුස් දම්පුරුපු තාපසියෝ දෙන්න. ඒ වෙලාවේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ දැක්කා දිවසින් මේ කරපු ප්‍රාර්ථනේ. මට ඉක්මනින්ම මතු ලෝතුරා බුද්ධත්වේ ලැබේවා කියලා තමයි ජීවිතේ පූජා කරන්නේ. ඒ වෙලාවේ පිළිවලින් මේ මහා බද්දකල්පේ හතරවෙනියට බුදු වෙන්න හිටිය මෛත්‍රී බෝසතාණන් වහන්සේ එතනදී ප්‍රාර්ථනයක් කරා, ඉක්මම් බුදුන් බුදු වුණාවේ කියලා. මම ඊළඟට බුදු වෙනවා කියලා පියවරක් පස්සට ගත්තා. ඒ උන්වහන්සේගේ අදිෂ්ඨානයේ වීරිය නිසා. මොකද වීරිය අධික බුදු කෙනෙක්. ඒ නිසා තමයි සොළොසා සංකීය කල්පලක්ෂයක් පාරමී පුරාගෙන මා විචතර දීර්ඝ කාලය තවත් කාලයක් එහාට යන්න හිතලා ප්‍රාර්ථනයක් කරා, මම ඊළඟට බුදු වෙනවා. මේ කරපු ප්‍රාර්ථනයත් එක්ක ගෞතම නමින් මට කලින් මේ බෝසතාණන් වහන්සේ ඉක්මනින්ම බුදු වුණාවේ කියලා ප්‍රාර්ථනයක් කරා. අන්න ඒ නිසා තමයි මේ මහා බද්ද කල්පේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට මෛත්‍රී බුදු හාමුදුරන්ට කලින් අපේ බුදුරජාණන් වහන්සේට බුදු වෙන්න අවස්ථාව ලැබුණේ. ඒ ඉක්මංකම, ඒ හදිසිය, ඒ උවමනාව නිසාම උන්වහන්සේ මේ මහා බද්ද කල්පේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට බුද්ධත්වයට පත් වුණා. හැබැයි උන්වහන්සේ බුද්ධත්වයට පත් වුණේ මේ මහා බද්ද කල්පේ, මොකද උන්වහන්සේට ඉක්මනින් බුදු වෙන්න ඕනේ වුණාට තාම පාරමී පුරා ගන්න තිබුණා. දැන් බලන්න, බුදුරු දෙනමක් අතර කාලේ නිකන් හිතන්න, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ අපේ බෝසතාණන් වහන්සේ ගැන දේශනාවක් තියෙනවා. ඒ තමයි ඝටිකාර සූත්‍රය අහලා ඇතිනේ. ඒ කාලේ අපේ බෝසතාණන් වහන්සේගේ නම තමයි කියනවා ජෝතිපාල මානවකයා. යාළුවෙක් හිටියා ඝටිකාර. මේ ඝටිකාර කුමල් කරුවෙක්. ඒ කියන්නේ වළං හදලා මැටි වලින් යම් යම් නිර්මාණ කරලා ඒවෙන් ජීවිතේ ගැට ගහගත්තු බොහොම දුප්පත් අසරණ කෙනෙක්. අන්ධ දෙමව්පියන් තැපෝපස්ථාන කරමින් වළං හදමින් ජීවත් වුණේ. හැබැයි තමන්ට පුළුවන් විදිහට බුදුරජාණන් වහන්සේ ප්‍රදේශයට වැඩම කරපු වෙලාවේ පොල්ලතු සෙවිලි කරලා කුටි හදලා පිරිසක් එක්ක එකතු වෙලා ආරාමයක් සකස් කරලා පූජා කරා. දවසක් කල්පනා කරා, බණහල ධර්මී වැටහිලා මගේ යාළුවා ජෝතිපාල මානවකයා කොහොම හරි බණහන් එක්කන් යන්න ඕන කියලා හිතුවා. ඒ වෙනකොට යාළු මිත්‍රකම් තිබුණත් අපේ බෝසතාණන් වහන්සේ බොහොම උසස් කුලයක කෙනෙක්. ඉතින් ඇවිල්ලා කිව්වා, මේ යහළුව අන්න බුදු කෙනෙක් පහළ වෙලා යන් අපි බණ අහන්න කියලා. හැබැයි ඒ කාලේ අපි බුද්ධ කියාගත්ත හොරු ගොඩක් හිටපු කාලයක්. ඒ නිසා එක පාට බුදු කෙනෙක් පහළ වෙලා කිව්වට විශ්වාසයක් ඇති වුණේ නැහැ. හැබැයි ටිකක් වැරදි වචනයක් කටින් කියවුවා. ඔය මුඩු මහණන්ගේ බණ අහලා මට ඇති ප්‍රයෝජනයක් නැහැ කි. ඒක නරක වචනයක්, අකුසලයක්. දෙවනි වතාවෙත් කිව්වා, යන් යන් ආම් බුදු කෙනෙක් පහළ වෙලා අපි යන් කියලා බණහන්. එතකොට දෙවනි පාරක් කිව මං කිව්වනේ ඔය මුඩු මහණන්ගෙන් බනහල මට ප්‍රයෝජනයක් නෑ කි. තුන්වෙනි පාර ඔය වචනේ කියන්න පෙර ඔහු කල්පනා කරා උපක්‍රමයක් යොදන්න ඕනේ. එහෙනම් අපි නාන්නයන් කියා. කියලා එකන් ගියා නාන්න. එහෙම නාන්න ගියත් ඒ කාලේ ඉන්දියාවේ අදත් එදත් තිබ්බ දෙයක් තමයි ඔය කුල බේද කියන එක උඩරිම තිබ්බා. එතකොට පහත් කුලයේ කෙනෙක් කවදාවත් උසස් කුලයේ කෙනෙක් ගඟට බැහැලා නානකොට ගඟට බහින්නේ නැහැ. ඒ නිසා ජෝතිපාල මානවකයා නාලා ගොඩට එනකන් ගටිකාර ගංගිවුරට වෙලා හිටියා. ඉඳලා උඩට එනකොටම එක පාරට කල්පනා කරගෙන හිටියා කොහොම හරි මෙයා එක්ක යනවා කියලා ඇවිල්ලා නාලා උඩට එනකොටම ගිහිල්ලා ඇල්ලුව කෙස් වැටි. අල්ලලා ඔළුවෙන් හොල්ලලා ඇහුව යනවද නැද්ද ඇහුව බනහන්. අන්න එතකොට හිතුවා මේ මං වගේ උසස් කෙනෙක්ගේ කවදාවත් මේ කෙස් වැටියෙන් අල්ලන්නේ නැ ගටිකාර වගේ කුඹල් කරුවේ. මේ නම් මට සැරින් මේ විදිහට කිව්වේ ඒකාන්තින්ම ඔය නම් බුදු කෙනෙක් වෙන්න ඇති යම් කියලා ගියා. ගිහිල්ලා බණ ඇහුවා. බණහල අවසන් වෙනකොට එදාම තීරණය කර අපේ බෝසතාණන් වහන්සේ මම අද පැවිදි වෙනවා. එදාම පැවිදි වුණා. කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ විවරණ ලැබුවා මේ තමයි මගෙන් පස්සේ ඊළඟට බුදු වෙන මහා පින්වන්ත කෙනා කියලා විවරණත් ගත්තා. එතකොට හැබැයි ගටිකාරට පැවිදි වෙන්න බැරි වුණා. ඇයි ඒ? තමන්ගේ අම්මා තාත්තා අන්ධයි. ඒ නිසා අන්ධ දෙමව්පියන්ට අපෝපස්ථාන කරගෙන හිටියා. හැබැයි අනාගාමී වෙනකම්ම ගිහි ජීවිතයේ තුල හොඳට බණ භාවනා කරලා බණ අහලා අනාගාමී ඵලයට පත් වෙලා සුද්ධාවාස බඹලව ඉපදුණා. එතකොට ඔය අපේ බෝසතාණන් වහන්සේ කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලේ ඉපදිච්ච කාත්මය. ඒ තමයි ජෝතිපාල මානවකය. ඒ කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 20,000ක් වෙච්ච කාලේ. එහෙම ඉඳලා සිල්වත්ව පැවිදි ජීවිතයේ ගත කරලා මරණින් මත්තේ ඉපදුනා තුසිත දෙව්ලොව. තුසිත දෙව්ලොව බොහෝ කාලයක් ගත කරලා ආයමත් මනුස්ස ලෝකෙට ආව සිටුවරෙක් වෙලා ඉපදුනා. එතකොට කාශ්‍යප බුද්ධ ශාසනය අන්තිම කාලේ. දැන් පිරිහීගෙන යන බුද්ධ ශාසනය අවසාන කාලේ. ඒ සිටුවරෙක් වෙච්ච ආත්මේ අපේ බෝසතාණන් වහන්සේ දවසක් කල්පනා කරා මගේ සිටු නිවස විශාල

එනවා දැකලා කැලේ හැංගුණා, කට්ටියටත් කිව්වා හැංගෙන්න කියලා. හැංගිලා බලාගෙන හිටියා උන්වහන්සේ කොහෙටද මේ වඩේ. බොහොම සංවර ගමනින් ගමක් පැත්තට පිණ්ඩපාතේ වැඩි. කල්පනා කරා අපි බලමු උන්වහන්සේ කොහෙද ඉන්නේ. අර පියවර සටහන් ඔස්සේ ඇවිදගෙන ඇවිදගෙන ගියාම අවසන් වෙලා තියෙන ගහක් යට. කල්පනා කරා මේ උන්වහන්සේට මේ අපි වගේ පුංචි පැලක් හරි අටවගෙන ඉන්න බැරිකමක් නැහැ. නමුත් මේ කැලේට වෙලා ගහක් යට මේ පැවිදි ගුණධර්ම වඩන්නේ මොනවා හෝ උතුම් අරමුණක් නිසා තමයි. මට මේ තරම් විශාල සිටුමැදුරක් තිබිලත් මම මේ සිටුමැදුර විශාල කරගන්න තමයි මේ ආවේ. අපි කරපු ආපු ගමන පැත්තක තියලා උන්වහන්සේට කුටියක් හදමු කියලා අර පිරිස එකතු කරගෙන කැලේ ලී දඬු කපලා පුංචි පැලක් ඇටෙව්වා. පොඩි කුටියක් හැදුවා. හදලා අතු ගෙනහල්ලා වහලෙට සෙවිලි කරලා ඊළඟට බිත්තිවලට සම්පූර්ණයෙන්ම කොළ අතු බැදලා ඊළඟට උන්වහන්සේට නිදාගන්න පොඩි මැස්සක් වගේ ලීයෙන්ම හදලා වැල් වලින් ගැට ගහලා හැදුවා. දැන් පුංචි කුටියක් අර ගහ යට හදලා අවසන් වෙනකොට මෙන්න උන්වහන්සේ ගමට පිණ්ඩපාතේ ගිහිල්ලා ඈතින් වඩිනවා. කල්පනා කරා මේ මං කරපු දේ හරිද වැරදිද දන්නේ නැහැ. ඉක්මනට පැනලා හැංගෙමු කියලා කට්ටියත් එක්ක හැංගුණා. හැංගිලා බලාගෙන හිටියා උන්වහන්සේ මේ කුටියට වඩීද නැද්ද? බොහොම වෙහෙසටපත් වෙලා වැඩිය මේ ස්වාමීන් වහන්සේ අර කුටිය ඇතුළට වැඩම කළා. අර මැස්සේ වැඩ හිටියා. පාත්‍රේ පැත්තකින් තිබ්බා. පුදුම සතුටක් ඇති වුණා. හැංගිලා හිටියේ එළියට ඇවිල්ලා ගිහිල්ලා වැඳලා ඇහුවා, ස්වාමීනි ඔබ වහන්සේට මේ වගේ කුටි කැපද? එතකොට කිව්වා, පින්වත මම මේ ගහ යට තමයි කියව බොහෝ කාලයක් වැඩ හිටියේ. වැස්සට තෙමුණා, පිණි බෑවා, නොයෙක් පීඩාවන්ට පත් වුණා. සතුන් සර්පයන් පවා මගේ ශරීරයෙන් පැනලා ගිය වාර, සර්පයන් මගේ ඇඟ උඩින් ගිය වාර අනන්තයි. ඒ නිසා මේ වගේ කුටියක් හදලා පූජා කරපු ඔබේ දෑතට සිතූ පැතූ සම්පත් ලැබෙන සුරපුරක් බවටම පත් වේවා කියලා ආශිර්වාදයක් කරා. ඒ වෙලාවේ සාදු සාදු කියලා අනුමෝදන් වෙලා මේ සිටුවරයා කිව්වා, මම මේ ස්වාමීන් වහන්සේට තාව කාලිකයි මේ පොඩි කුටිය හැදුවේ. මම මෙතන ඔබ වහන්සේට හොඳ කුටියක් හදන්නම්. ඔබ වහන්සේට සක්මන් මළුවක් හදනවා. ඔබ වහන්සේට පැම් පොකුණක් හදනවා. ලිදක් හදනවා. ඔබ වහන්සේ දානි ලැබුණා හෝ නොලැබුණා හෝ අන්න අතන අපේ ගේ තියෙනවා. දවස ගාන නිවසට පිණ්ඩපාතේ වඩින්න. අපි කැපකරු දායකයෝ හැටියට අපිව පිළිගන්න සේක්වා කියලා අර ස්වාමීන් වහන්සේට කුටියක් හදලා සක්මන් මළුවක් හදලා දිවි ඇතිතෙක් උන්වහන්සේට අප උපස්ථාන කරා. උන්වහන්සේ කුටියම වැඩ ඉන්න රහත් වෙලා පිරිනිවන් පෑවා කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ අපේ බෝසතාණන් වහන්සේ උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කළ පුංචි චෛත්‍ය ඒ කැලේම හදලා වන්දනාමාන කරා. ඔය විදිහට පින් කරලා ආයෙමත් ඉපදුනා දෙව්ලොව. එහෙම දිව්‍ය ලෝකෙ ඉපදිලා දෙව්ලොවින් දෙව්ලොවට බොහෝ කාලයක් දිව්‍ය සැප සම්පත් වින්ද. දැන් මේ බුද්ධ ශාසන දෙකක් අතර කාලෙ මං කියන්නේ. එතකොට එහෙම දිව්‍ය සැප සම්පත් වින්දලා අවුරුදු අසංකේයයට දැන් මනුස්ස ලෝකෙ අර කාශ්‍යප බුදුහාමුදුරන් කාලේ දැන් 20,000 ආවිෂ පිරිහිලා ආයෙමත් වැඩි වෙලා වැඩි වෙලා අසංකේයයට වැඩි වෙච්ච කාලේ මහා සුදස්සන නමින් සක්විති රජකම් කරා. එතකොට අර එක කුටියක් ස්වාමීන් වහන්සේ නමකට හදලා පූජා කරපු පිණෙන් මහා සුදස්සන සක්විති රජුරුවන්ට දඹදිව 84,000ක් මාලිගා පහළ වුණා කියන දෙවිවරුන්ට දිව්‍ය විමාන පහළ වෙනවා වගේ හැම නගරයකම එකම විදිහේ දිව්‍ය මාලිගා වගේ මාලිගා රජුරුවන්ට පහළ වුණා කියන. උන්වහන්සේට අර මැස්සක් වගේ හදලා පූජා කරපු මේ පිණෙන් සත්වණින් යුක්ත ආසන ඇඳන් යහනාවල් අර මාලිගාවල පහළ වුණා කියන. ওই විදිහට බොහෝ කාලයක් සක්විති රජකම් කළ මහා සුදස්සන සක්විති රජුරෝ බොහොම ධාර්මිෂ්ඨව ලෝකේ පාලනය කරලා දවසක් කල්පනා කරා. රටවාසී නගරවැසියන් කල්පනා කරා අපේ රජුරෝ කවදාවත් අපෙන් අයබදු අය කරන්නේ නැහැ. මිනිස්සුන්ටම මාලිගාවේ තියෙන හැමදේම දන් දෙනවා දන් දෙනවා. හැබැයි මිනිස්සු කල්පනා කර අපි රජුරුවන්ට යමක් එකතු කරලා දෙමු කියලා නගරවාසීන් එකතු වෙලා විශාල ධනයක් වෙළඳ ව්‍යාපාරිකයන්ගෙන් එකතු කරලා කරත්තවල පටවගෙන විශාල පිරිසක් අරගෙන ආව මාලිගාවට. ඇවිල්ලා රජුරුවන්ට කිව්වා, රජතුමනි, රජුරුව මේක පිළිගන්න කිව්වා. මහා සුදස්සන සක්විති රජුරුව කියනවා, දරුවනේ, මට මේ ගබඩාවල දන් දෙන්න දන් දෙන්න ආපහු ඒ විදිහටම පිරීලා යනවා කියලා මගේ පිණේ. ඒ නිසා දෙන්න දෙන්න මට අඩු වෙන්නේ නැහැ. ගබඩාවල පිරෙනවා. ඒ නිසා නුඹලගේ ධනෙ මට අවශ්‍ය නැහැ කියලා මට ඇති තරම් සම්පත්
වස්තුව මේ

0: ගබඩාවල පිරිලා. ඒ වෙලාවෙන් අටවාසීන් කල්පනා කරා, අපි මහා සුදස්සන සක්විති රජ්ජුරුවන්ට එහෙනම් මීට වඩා ලස්සන මාලිගාවක් හදමු. එහෙම හිතල වැවක් අයින බොහෝම ලස්සන තැනක් පොළොව සුද්ධ කරා. සැලසුමක් හිතුවා, අපි මේ වගේ වහල 84 කූටාගාර කියන එක එක පළවලට වෙන්වෙච්ච බොහොම ලස්සන දිව්‍ය විමානයක් වගේ මාලිගාවක් හදමු කියලා මිනිස්සු සැලසුම් කරලා, පහුවදා පිරිසත් එක්ක එනකොට අර හිතපු මාලිගාව ඒ විදිහටම එතන සට්ටුවනෙන් පහළ වෙලා කිය. මොකද ওই දීර්ඝ ආයුෂ ඇති කාලවල දිව්‍ය ලෝකෙ වගේ කියන මනුස්ස ලෝකෙ. ඒ කාලවල කල්ප උක්ෂපවා මනුස්ස ලෝකෙ පහළ වෙනවා කිය. එතකොට අපිට පේනවා, එහෙනම් මේ අපි ජීවත් වෙන කාලවල වගේ නෙමෙයි ඒ කාලවල මනුස්ස ලෝක දිව්‍ය ලෝක වගේ. දැන් අර විශාල දිව්‍ය විමානෙ වගේ මාලිගාව දැක්ක මිනිස්සු සාදුකාර දීලා රජුරුවන්ට ඇවිල්ලා කිව්වා, රජතුමනි හරිම පුදුමයි. රජතුමා මහා පින්වන්ත කෙනෙක්. රජතුමාට අපි මාලිගාවක් හදන්න පොළොව සුද්ධ කරලා අපි එතනට යනකොට විශාල දිව්‍ය විමානයක් වගේ මාලිගාවක් පහළ වෙලා. රජතුමා මේ මාලිගාවෙන් ඒ මාලිගාවට වඩින සේක්වා කියලා ආරාධනයක් කරා. මහා සුදස්සන සක්විති රජුරෝ කල්පනා කරා, මම බොහෝ කාලයක් සක්විති රජකම් කරා. තමන්ගේ වැඩිමහල් පුතාට කතා කළ සක්විති රජකම දුන්නා. දීලා අමාත්‍යවරු රැස් කරලා දේවියත් පිරිසත් රැස් කරලා කියා හිටියා, අද ඉඳන් මම සක්විති රජකම අතහැරලා මේ මාලිගාවට ගිහිලා තවුස් දම් පුරනවා. ඒ නිසා එක අමාත්‍යවරයෙක් විතරක් මට ආහාර අරගෙන එන කෙනෙක් විතරක් කැරින්න කවුරුත් මාව මුණ ගැහෙන්න එන්න එපා කියලා. එහෙම කියලා සක්විති රජ්ජුරුව, මහා සුදස්සන සක්විති රජ්ජුරුව අර පිය ගැට පෙළ ළඟට ගිහිල්ලා පළවෙනි පඩියට අඩිය තියලා අදිෂ්ඨානයක් කරා, කාම විතර්ක මෙතන නවතිනු, ව්‍යාපාද විතර්ක මෙතන නවතිනු, විහිංසා විතර්ක මෙතන නවතිනු කියලා අදිෂ්ඨාන කරගෙන පියවරෙන් පියවර පඩි පෙළ උඩට නැගලා වාඩි වෙනකොට එහෙම හිත සමාධිමත් වුණා කියලා. අෂ්ට සමාපatti ලැබමින් බොහෝ කාලයක් අර මාලිගාවෙම තවුස්දම් පිරුවා කිය. එහෙම තවුස්දම් පුරලා දවසක් අවුරුදු දහස් ගානක අසංකීට ආවිෂ තියෙන කාලේ එහෙම තවුස්දම් පුරලා දවසක් රැ හීනෙන් දකින්නවා දේවිය දකින්න තියෙනවනේ. දැන් බොහෝ කාලයක් ගත වුණා, දරුවෝ දකින්න ඕනේ, අමාත්‍යවරු හෙට දවසේ මුණ ගැහෙන්න ඕන කියලා හිතුවා. එදා දේවියත් ඒ හීනේ ඒ විදිහටම දැක්කා. ආහාර අරගෙන ආපු අමාත්‍යවරයාට කිව්වා, අද නගරේ අර මාලිගාවේ යටිමහලේ රැස්වීම් ශාලාවට දේවියත් අමාත්‍යවරු පිරිසත් දරුව පිරිසත් එකතු කරන් ඒ අය මුණ ගැහෙන්න ඕන. ඒ පිරිස එකතුනාට පස්සේ එදා තමයි අවුරුදු ගානකට පස්සේ රජ්ජුරුව මාලිගාවෙන් පහළට බැහැපු දවස. පහළ එහාට බැහැලා අර පිරිසත් එක්ක කතා කරනකොට දේවියට හිතුණා, අනේ අද රජ්ජුරුව මරණයට පත් වෙයිදෝ කියලා හිතුණා. ඒ වෙලාවේ දේවිය අර රජ්ජුරුවන්ට ආරාධනයක් කරා, මහා සුදස්සන සක්විති රජ්ජුරුවන්ට, සක්විති රජතුමනි ඔබ වෙනුවෙන් 84,000 දිව්‍ය මාලිගා වගේ මාලිගාවන් මේ දඹදිව් තලයේ පහළ වෙලා තියෙනවා. දෙවිවරුන්ට විමාන පහළ වෙනවා වගේ පැම්පොකුණු, ඒ වගේම සත්‍රුවණෙන් යුක්ත යහනාවල් ආසන, මහා පුදුම පිනක් තියෙන කෙනෙක් සක්විති රජ්ජුරුව ඔබ. ඒ නිසා මහා සුදස්සන සක්විති රජතුමනි ආයෙමත් මේ විදිහටම මනුලව ඉපදිලා මේ සක්විති රජකම්ම කරමින් ධාර්මිෂ්ඨව පාලනය කරන්න සිත් පහල කරගන්න සීක්වා කියලා දේවි ආරාධනයක් කරා. එතකොට මහා සුදස්සන සක්විති රජුරෝ කියනවා, දේවිය වැරදී කිව්ව ඔය ආරාධනෙ. ඔබ ඔහොම මට ඉල්ලන්න එපා කියෝ. ඔබ මෙහෙම කියන්න කිව්වා, සක්විති රජතුමනි ඔබට 84,000 මාලිගා තියෙනවා, හැබැයි අලපතක දියක් හඳින් නෑ වගේ. ඒ මාලිගාවල් වල පංච කාමයන්ගේ ආදීනව සිහි කරලා ඒව ගැන සිත් පහල කරන්නේ නැතුව මේ සැප සම්පත්වල ආදීනව අනිත්‍ය දකිමින් කාමයන්ගේ මිදිච්ච හිතක් ඇතුව බඹතලයේම හිත පිහිටවාගෙන බඹලොව ඉපදිනා පාරමී සම්පූර්ණ කරගෙන මතු ලෝතුරා බුද්ධත්වයට පත්වෙන සේක්වා කියලා ආරාධනා කරන්න කිව්වා. ඒ වෙලාවේ දේවියට කඳුළු වැගිරුණා, නමුත් හිත හදාගෙන ආරාධනා කරා ඒ විදියට. එදා මහා සුදස්සන සක්විති රජුරෝ තමන්ගේ දේවිය උනේ, එදා යසෝදරාව තමයි දේවිය හැටියට හිටී. දේවියටත් දරුවන්ටත් කතා කරලා කියනවා, මම මේ විදිහට සසර පින් කරගෙන පාරමී පුරාගෙන ආපු කෙනෙක්. මොකද අෂ්ට සමාපatti වලටම හිත දියුණු කරලා දැන් පෙර ඥානීය උපදවා ගත්ත කෙනෙක්. ඒ වෙලේ කියනවා, මම මේ තරම් ධ්‍යාන වඩාගෙන මෙච්චර කාලයක් මේ මාලිගාවේ හිටියා, අද මම බඹතලයට යනවා. ඒ බ්‍රහ්ම ලෝකයෙන් දෙව්ලොවට, දෙව්ලොවින් බඹලොවට බොහෝ කාලයක් පාරමී පුරලා ඊළඟට ගෞතම නමින් මම සම්බුද්ධත්වයට පත් වෙනවා. ඒ බුද්ධ ශාසනයෙන් නුඹලත් මේ දරුවොත් අමාත්‍යවරු සියලු දෙනාම නිවන් අවබෝධ කරන්න සිත් පහළ කරගන්න සේක්වා කියලා එහෙම දෑස් පියාගත්තා. සක්විති රජ්ජුරුව, මහා සුදස්සන සක්විති රජ්ජුරුව එහෙම නින්දෙන් පිබිදියා වගේ බඹතලයේ පහළ වුණා. එතකොට බලන්න දැන් ඔය ඔක්කොම කාශ්‍යප බුද්ධ ශාසනයත් ගෞතම බුද්ධ ශාසනයත් අතර. එහෙම බ්‍රහ්ම ලෝකෙ ඉපදිලා මුළු බ්‍රහ්ම ආවිෂම ගෙවලා එහෙන් දෙව්ලොවට සදෙව්ලොවම ඉඳලා ආයෙමත් තුසිත දෙව්ලොව පහළ වුණා. ඒ වෙනකොට සක්‍ර දෙවිය බැලුවා බෝසතාණන් වහන්සේගේ පාරමී තාම සියල්ල සම්පූර්ණයි, හැබැයි තාම මේ වෙනකොට දාන පාරමිතාවෙන් තව චුට්ටක් ඉතුරු වෙලා තියෙනවා පරමත්ත පාරමී කොටස. ඒ වෙනුවෙන් තමයි සක්‍ර දෙවියන් ආරාධනයක් කරන්නේ ජයතුරාපුරීට ගිහිල්ලා කුසතී දේවියගේ කුස පිළිසිඳගෙන දාන පාරමිතා පුරාගෙන ඊළඟට බුදු වෙන්න, පාරමී සම්පූර්ණ කරන්න මනුස්ස ලෝකෙට ආයි වඩින්න කියලා. ඒ තමයි වෙස්සන්තරාත්මය. ආපහු පල්ලෙහාට ඇවිල්ලා වෙස්සන්තර හැටියට රජකම් කරලා හත් වාරයක් මහ පොළොව පවා කම්පා කර කර දන් දීලා දාන පාරමිතා පුරාගත්තා. එහෙම පුරාගෙන තමයි ආයෙමත් තුසිත දෙව්ලොවට ගියේ. එහෙම දෙව්ලොව ඉඳලා තමයි මේ මහා භද්‍ර කල්පේ හතරවෙනි අන්තක් කල්පේ ආවිෂ අඩුවෙලා අවුරුදු 120ක් වෙනකම්ම තුසිත දෙව්ලොව ඉඳන් බලාගෙන ඉඳලා දෙවියන්ගේ ආරාධනේ මත එදා දෙව්ලොවින් චුත වෙලා පින්වන්ත මහා මායා දේවී කුස පිළිසිඳගෙන මේ මහා භද්‍ර කල්පේ හතරවෙනි බුදුරජාන් වහන්සේ හැටියට අපේ බුදුරජාන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. එතකොට දැන් අපි කතා කරේ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම. දැන් අපි ඉන්නේ ගෞතම බුදුරජාන් වහන්සේ පිරිනිවන් පාලා දැන් අවුරුදු 2500 ගානක් වෙච්ච කාලෙක. දැන් මේ ආවිෂත් අඩුවෙලා අඩුවෙලා මිනිස්සුන්ගේ ආවිෂ දැන් අවුරුදු 120 තිබ්බ ආවිෂත් දැන් බැහැලා අවුරුදු 60ට 70ට බැහැලානේ අපේ ආවිෂනේ. දැන් අද වෙනකොට මිනිස්සුන්ගේ පරම ආවිෂ අවුරුදු 70ක් 75ක ආවිෂක් තියෙනවා. ඔය ආවිෂ අඩුවෙලා අඩුවෙලා අඩු වෙනවා අවුරුදු 10ට අඩුවෙලා හතරවෙනි අන්තක්කල්ප විනාශ වෙනවා අනාගතේ. ඒ තමයි අවි ආයුධ වලින් එකිනෙකා මරාගෙන සිද්ධ වෙන සත් අන්තක්කල්ප විනාශේ. ඒකෙන් පස්සේ ඉතුරු වෙන අයගෙන් ආයෙමත් පටන් ගන්න පස්වෙනි අන්තක්කල්ප. ඒ පස්වෙනි අන්තක්කල්ප මිනිස් ආවිෂ ටික ටික පරම්පරාවෙන් පරම්පරාවට ටික ටික හිමීට වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා අවුරුදු ආයෙමත් වැඩි වෙන අවුරුදු අසංකේයද. ඒ අසංකේයයට වැඩි වෙච්ච ආවිෂ එතන ඉඳන් අඩුවීගෙන අඩුවීගෙන අඩුවීගෙන ඇවිල්ලා මිනිස් ආවිෂ අවුරුදු 80,000 වෙනකොට එදාට මනුස්ස ලෝකේ පාලනය කරන්නේ සංක කියලා සක්විති රජකෙන්. අන්නේ සංක කියන සක්විති රජුරු මුළු ලෝකෙම සිල්වත්ව පාලනය කරන අහසින් යන සිවුරංග සේනා පිරිවරාගෙන යන සක්විති රජකෙන්. එදාට මේ සංක කියන සක්විති රජුරුවන්ගේ අග්‍ර පුරෝහිත බමුණ සුබ්‍රහ්ම බ්‍රාහ්මණතුමා, දේවිය බ්‍රහ්මවතී දේවිය. අන්නේ දෙන්නට දාව තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ දාට ලෝකේ පහළ වෙන්නේ. අවුරුදු 18,000ක් ගිහි ජීවිතය ගත කර මෛත්‍රී බෝසතාණන් වහන්සේ සතර පෙරනිමිති දැකලා තමන්ගේ දේවිය චන්ද්‍රමුඛී බිසව බ්‍රහ්මවර්ධන කියන පුතු බිහි කරන දවසේ කලකිරිලා මාලිගාවෙම උඩුමහල් තලයට වෙලා සතියක් දුෂ්කර ක්‍රියා කරන. එතකොට බලන්න අර තරම් දීර්ඝ ආවිෂක් ඇති කාලේ මිනිස් ආවිෂ අවුරුදු 80,000ක් වුණත් දුෂ්කර ක්‍රියා කරන්නේ සතියයි. ඒත් කැලේකට ගිහිල්ලා නෙමෙයි, මාලිගාවේ උඩුමහල් තලයට වෙලා සතියක් දුෂ්කර ක්‍රියා කරලා අවසන් වෙනකොට මහා බ්‍රහ්ම දෙවියන් අහසින් ඇවිල්ලා අටපිරිකරක් පූජා කරන. කෙස්සැටිය කපල අහසට විසි කරලා එදා අර අටපිරිකරේ තිබ සිවුරු පිරිකර දරාගෙන අහසින්මයි කියන වඩින්නේ බුද්ධකයා පුණ්‍ය භූමියමයි එදාටත් බුද්ධත්වයට පත් වෙන්න උන්වහන්සේට උපකාර කරන්නේ. හැබැයි නාබෝධීන් වහන්සේ තමයි එදාට බෝධිය බවට පත් වෙන්නේ. අහසින්ම බෝමුලට වඩිනවා උන්වහන්සේ වැඩම කරලා පෙර බුදුවරු වගේම රාත්‍රී පළවෙනි යාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, දෙවෙනි යාමේ චතුප්පාද ඥානෙ, තුන්වෙනි යාමේ පටිච්ච සමුප්පාදේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසල අවසන් වෙනකොට හිමිදිරි උදෑසන අරුණෝදය සමගම හිත කෙලෙසුන්ගෙන් මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. මෛත්‍රී බුදුරජාන් වහන්සේගේ බුද්ධ ශාසනය අවුරුදු 180,000ක් ලෝකෙ පවතිනවා කියලා දේශනාවේ තියෙනවා. එතකොට අපේ බුදුහාමුදුරන්ගේ ශාසනය අදිෂ්ඨානෙන් හරි 13 වහන්සේලා හරි අරගෙන යන්නේ අවුරුදු කීයද? 5000යි කියලා. මොකද අපේ බුදුරජාන් වහන්සේ පහළ වුණේ අල්පාවිෂ්ක කාලෙක. අල්පාවිෂ්ක බුදු කෙනෙක්. මිනිස්සුන්ගේ ආයුෂ පිරිහිලා අන්තක්කල්ප විනාශයක් ළඟ ළඟ උන්වහන්සේ පහළ වුණා. එතකොට දැන් අපිට පේනවා මේ කියලා දුන්නේ මේ මහා භද්‍ර කල්පේ පහළ වෙච්ච කකුසඳ, ගෝනාගමන, කාශ්‍යප, ගෞතම, සිව් බුදුරජාන් වහන්සේලාත් අනාගතයේ බුදු වෙන මෛත්‍රී බුදුරජාන් වහන්සේ ගැන විස්තරයක් තියෙන නිසා අපිට පේනවා අපි ඉන්නේ කොච්චර භයානක තැනකද දැන්. අපි ඉන්නේ මිනිස්සුන්ගේ ආයුෂ පිරිහිලා අවුරුදු 100 පල්ලෙහාට පිරිහිච්ච මිනිස්සු සත්තු වගේ වෙච්ච කාලෙක. මොකද දේශනායෙම තියෙනවා මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100 පහලට පිරිහෙනවා කියන්නේ බුදු කෙනෙක්වත් පහල වෙන්නේ නැහැ දැන්. යන්තම් කලින් පහල වෙච්ච බුදුහාමුදුරන්ගේ ධර්මය අද තිබුණට ටිකක් ඉතුරු වෙලා මේ යුගයේ කෙලෙස් බහුල කාලයක්. විකෘති ආසාවන් බහුල කාලයක් කිය. දේශනාවේ තියෙන්නේ අධර්ම රාගයයි විෂම ලෝභයයි මිත්‍යා ධර්මයයි බලවත් වෙනවා කිය. එතකොට මිනිස් ආවිස අවුරුදු 100 ඉඳන් වේගෙන් පහලට අවුරුදු 10ට පිරිහෙනකොට මිනිස්සු සත්තුන්ට අන්ත වෙනවා කියන අනාගතේ. මෘග සංඥා පහල වෙලා ලේ පිපාසිත විකෘති මිනිස්සු බිහි වෙන කාලයක්ද. හැබැයි අපේ පිනකට අපිට අර විකෘති මිනිස්සු අස්සේ හරි ජීවත් වෙන්න ලැබුණා. බණ ටිකක් අහන්න පින තිබුණා. පතිරූප දේශේක අපි ඉපදුණා. මනුස්ස ජීවිතේ ලැබුණා කල්යාණ මිත්‍ර සේවනයේ එක්ක. මනුස්සෙක්ුණත් හැමෝටම බණ අහන්න ලැබෙන්නේ නැහැ. හැමෝටම කල්යාණ මිත්‍ර සේවනියක් නැහැ. ශ්‍රණ සම්පත්තියක් නැහැ. අපිට ඒ ටික ලැබුණා. හැබැයි අමාරු කාලයක්. කොච්චර බණ ඇහුණා ධර්මයේ දියුණු කරන්න අමාරුයි. හැබැයි වෙන විකල්පයක් නැහැ. ඒ නිසායි බුදුරජාන් වහන්සේ පෙන්වෙයි හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනා වගේ වෙන මොනවා කරන්නද? ආයුධයකින් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙනවා වගේ ධර්මීය දියුණු කරන්න වීරියක් වඩා ගැලවෙන්න පුළුවන්. එහෙමනම් ඔබ හැම දිනාටම මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කළා රැස් කරගන්න සියලු පින ඔබ හැම දිනාටමත් ධර්මාවබෝධයේ පිණිසම උපකාර වේවා වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පිරැස් කරගන්න සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදී අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ දිවි අස ඉසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා කියලා සාදු කියන්න.
1: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානු ශාසනාවයි. සදහවත් පින්වත් ඔබට සුදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබර දායකත්වය දැන් ලබා දිය හැකියි. ඒ සඳහා විමසීම් 077912 4715 077640160 දුරකථන අංක මගින්ද 071 8027 197 WhatsApp අංකය මගින්ද නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකියි. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන් අතර ධර්මදානයම උතුම් වේ.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

0: පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවග්ගය.
1: සුදුල ගුවන්විදුලිය සිංහයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.

මොනවද මොනවද කිය කිය අසමින් මේවා ගෙනත් තියපු මේවා පැටියා ඔක්කොම කෑවා කෑමෙන් පසු ගම ජෝඩුව එළියට ආවා රුපියල් නවයයි කියලා සද්දක් ආවා උඹේ ගමේ ගණන් කෑලි හරි නෑ මල්ලි රුපියල් නවයක් ගෙවපන් බත් කෑ සල්ලි කෑම කන්ට අඳ ගැහුවේ මෙතන හිටි අයයි

කාබි නිරන්තරයෙන් සැරසීමෙන් ඇති ඵලය කුමක්ද? මේ කුණු සිරුර දමා යනවා මිස කොහේ නම් රැගෙන යන්නද? හැම විට කම්මැලි නොවි පින් කර ගන්නවා නම් මේ නිම්හිම් නැති භව සාගරයෙන් එගොඩ විය හැකිය.

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.
1: සුදුල ගුවන් විදුලිය

0: යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මයානුව පිළිපදිනවම ඔහු රාග ද්වේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහණදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේ. ධම්මපදය යම්කවක්
1: සුවඳ දුම් පූජා කිරීමේ ආනිසංස. සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ කාලේ දූපදායක කියලා හාමුදුරුව කෙනෙක් සිටියා. මේ දූපදායක හාමුදුරුවෝ හරීම ශ්‍රද්ධාවන්ත සීලාදී ගුණයෙන් යුක්තු ස්වාමින් වහන්සේ නම. එක දවසක් උන්වහන්සේ සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය පිරිසිදු කරනවා. මේ ගන්ධ කිරිය පින්වතුනි පිරිසිදු කරලා උන්වහන්සේම ඉතාම මිහිරි සුවඳවත් මල් සොයාගෙන ඇවිත් ඒ තුලින් සකස් කරන විශේෂිත වූ සුවඳ ධූපයක් සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කෙළිය සුවඳවත් කරනවා. ඒ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඒ කාරණාව සෙදු කරපු නිසා කල්ප 94ක් අපායට යන්නේ නැතුව දුගතියක උපදින්නේ නැතුව නිවන් අවබෝධය දක්වාම සැප විපාක වින්ද බව පාළි අපදානෙහි සඳහන් වෙනවා. එච්චර විතරක් නෙවෙයි පිළින්දවච්ච මහරහතන් වහන්සේටත් සුවඳුනුම් පිදූ පිනින් උන්වහන්සේට මෙහෙම ආනිසංස සමුදායක් ලැබිලා තිබෙනවා. සුවඳවත් සිරුරක් ඇත්තෙක් බවට පත්වීම, කීර්තිමත් ජීවිතයක් ලැබීම, යසස් ඇත්තෙක් බවට පත්වීම, වහා වැටහෙන නුවණක් ඇතිවීම, තීක්ෂණ නුවණක් ඇතිවීම, බූරි පඤ්ඤා යන නුවණ ලැබීම, ගැඹුරු නුවණ ඇත්තෙකු වීම, විපුල වූ නුවණක් ලැබීම, ජවන ප්‍රඥාවක් ලැබීම, පින්වතුනි මෙන්න මේ කියන උතුම් ආනිසංස සමුදාය දූපදායක හාමුදුරුවන්ට නිවන් අවබෝධ කරගන්න තාක්කල් ලැබී තිබෙන බව සඳහන් වෙනවා. එම නිසා ඔබත් පූජා කරන සුවඳ ධූපය බුදු පියාණන් වහන්සේට බැතිබර ගෞරවයෙන් ශ්‍රද්ධාව සිත්වල පෙරදරි කරගෙන සකස් කරගත් මනසින් සිතින් යුතුව පූජා කරන්න. ඔබට එහි ආනිසංස මනාව ලබා ගන්නට පුළුවන්.
2: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක් අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම. සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන්විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමගයි. අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් අප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.

පින්වත පින් කළ තැනැත්තා මෙලවත් සතුට වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුට වෙනවා. ඒ විතරක්ද ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුට වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවා.

පව් කිරීමෙන් තිරිසන් ආත්මභාවයක උපන්නහොත් දිගින් දිගටම අවසන් නොවන බියක් පවති. එමෙන්ම මඳ වූ සංසුන්කමක්වත් නැති හේයින් කිසිවිටක සිත පිනකට සලසාගත නොහැකිය.

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.
1: සුදිල ගුවන් විදුලිය.

පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ තමාම කරන දේ තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවග්ගය.

0: පින්වත පව් කරන්නා මෙලොවත් ශෝක කරයි, ඒ වගේම පරලොවත් ශෝක කරයි, දෙලොවම ශෝක කරමි. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් ශෝක කරමි. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පව්කාර ආකාරයට විඳවන ඔබත් මේ ආකාරයට ශෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමක
1: සුතිර කුවන් පෙතලිය.
2: අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමට සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු හයට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.

0: තමන්ගේ වැඩමින්ම අනුන්ගේ වැඩද නැතහොත් ස්වార్థය මෙන්ම පරාර්ථයද සමසේ සිටිය යුතුය. එසේම මෛත්‍රීසිත සෑම දිනා කෙරෙහි පැතිරිය යුතුය.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

0: සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදෙනාම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි. ධම්මපදය යමකවා
1: සොටිර කුවන් පෙතලියා.

මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්නේ.

0: පින්වත හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි. ධම්මපදය යම්
1: සුදිලේ ගුවන් විදුලියයි.

0: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත්

0: පින්වත යම් කෙනෙක් කෙලෙස් කහට රහිතව ඒ කියන්නේ කෙලෙස් කහට නැතිව සීලය මනාකොට ආරක්ෂා කරනවා. ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා. හෙතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ. ධම්මපදය යමකෝ.
1: පාත්‍ර දානයේ විපාක, පාත්‍ර පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස, ඔබ ඔබේ ජීවිතයෙන් කොයිතරම් අටපිරිකර පූජා කරගෙන ඇද්ද? මේ අටපිරිකර තුල තිබෙන ප්‍රධානම දෙයක් තමයි පින්වතුනි පාත්‍ර පූජාව. ඒ තුنين ඔබට මේ කියා දෙන්නේ පාත්‍රයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස සමුදාය කොපමණද කියලා. සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේට එක දවසක් පත්තදායක කියන හාමුදුරුවෝ ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පාත්‍රයක් පූජා කරනවා. වනපුතේ සඳහන් වන්නේ පින්වුතුනි පූජා කිරීමේ ආනිසංස වශයෙන් කල්ප 94ක් දුගතියක එපදුනේ නෑ කියලා. එච්චර විතරක් නෙවෙයි, පිරින්දවච්ච හාමුදුරුවන්ට පාත්‍ර පූජා කිරීමෙන් ලැබුණ ආනිසංස 10ක් පිළිබඳව සඳහන් වෙනවා. බොහෝ වටිනා රන් රිදී තැලි ලැබීම, උපද්‍රව නැත්තෙක් බවට පත්වීම, අනතුරු නැත්තෙක් බවට පත්වීම, අන්‍යයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වීම, සෑමදාම ආහාර පාන වස්ත්‍ර සයනාසන ඉතාම ලස්සනට ලැබීම, ලැබෙන සම්පත් අකාලයේ විනාශ නොවීම, ස්ථීර සිතක් ඇත්තෙකු බවට පත්වීම, හැම කල්හිම ධර්මයට කැමතිවීම, ධර්මයට ඇලුම් කිරීම, කෙලෙස් අඩු කෙනෙක් බවට පත්වීම, ආශ්‍රවද රහිතව ජීවත්වන කෙනෙක් බවට පත්වීම, මේ ආදී ආනිසංස සමුදායක් ලැබෙනවා. පාත්‍රයක් පූජා කිරීම හරියට පින්වතුනි පැහිච්ච කුඹුරක් පූජා කළා හා සමානයි. ඔබ විසින් ස්වාමින් වහන්සේ නමකට පාත්‍රයක් පූජා කළා, මේ හාමුදුරුව ඒ පාත්‍රය අරගෙන පිණ්ඩපාතේ වැඩම කරනවා. පිණ්ඩපාතේ වැඩම කරන විට කවදාවත් දානය නොලැබ සිටින්නේ නැහැ. දානය කොහොම හරි ඒ පාත්‍රයට ලැබෙනවා. එහි ආනිසංස හරියට ඔබ පෙහෙච්ච කුඹුරක් පූජා කළා වගේ කියලත් බණ පොතේ සඳහන් වෙනවා. හැබැයි

0: තුනි එය පූජා කළ යුතු වන්නේ කෙසේද? එතනටත් අපේ සිත බලපානවා. ඒ සිත සකස් කරගෙන සිතින් නුවණ යොදා ඔබ පූජා කළ යුතු වෙනවා. එවිටයි එහි ආනිසංස ලබා ගන්නට පුළුවන්කම තිබෙන්නේ.
1: ඊවං මේ සුතං ඒකං සමයං භගවාසාවත්.
2: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

0: ලෝකයෙහි බුදුවරයෙකු පහළ වන්නේ ඉතාමත් කලාතුරකිනි. එසේම මිනිසත් භාවය ලබා ගන්නේද ඉමහත් දුකකිනි. සසර දුක් දුරලීම සඳහා අනිවාර්යයෙන් මිනිස් ආත්ම භාවයක් ලබාගෙන නිවන් දැකිය යුතුය.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ තොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ.lk අරහා මුළු ලොවටම

පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවග්ගය.

තමන්ගේ ඉසගිනිගත් අයෙකු එම ගින්න නිවා දමන්නට උත්සාහ ගන්නාසේ පින් කිරීමට මදකුත් පමා නොවිය යුතුය. මේ සංසාරයේ අත් නොහැර යන්නා වූ අනන්ත වූ දුක් රාසිය අත්හැර දැමීම සඳහා වෙනත් විශේෂ උපදේශයක්

0: මහා සංගය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යම ලෝකය එහෙම නැත්නම් සතර ආපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල් කරුවෙකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය කුප්පවග්ගෝ.

0: சுதிலே குவன்விதுலியா
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.

ලොවේ තිස්සියල් ගිලගන්නා වූ මාරයාට කොතැන වුවද බාධාවක් නැත. අප විඳින්නා වූ මේ සැප පින් ඇතිතෙක් පමණි. ජීවත්වන කාලය බුදුබණට අනුව ජීවත් වෙනවා විනා කුමන නැටුම් කෙලි සිනාවන්ද?

0: පින්වත. කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යමලෝකය එහෙම නැත්නම් සතරාපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජයගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන්. කවරෙක් මනාව දෙසන ලද සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ. ධම්මපදය කුප්පවක්
1: සුදිල ගුවන් විදුලියයි.

මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්නේ.

තමන්ගේ වැඩමෙන්ම අනුන්ගේ වැඩද නැතහොත් ස්වార్థය මෙන්ම පරාර්ථයද සමසේ සිටිය යුතුය. එසේම මෛත්‍රීසිත සෑම දිනා කෙරෙහි

පින්නතේ. මහා ගම් වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මේ. පස් කම් නැමැති මල්ම රැස් කරන අකුසලම රැස් කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ. ධම්මපදය කුප්පවක්. සොටිර කුවන් පෙතලිය.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පෞකිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇතිවෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නයි.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිරෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලිගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තැන තැන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවට පරලොවට

0: පින්වත පඬිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩි යුතුය. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ. ධම්මපදය පඬිත වග්ගය.
1: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

0: සංසාර සාගරයෙන් අලස්ත නොවී එතර වන්නට නම් ස්ථිරවම උතුම් වූ මෝක්ෂ සම්පත්තිය ලබා ගන්නට නම් පසුන බැස වීරියෙන් යුතුව කුසල් කළ යුතුය.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

සුද්ධි ලගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. සුද්ධි ලගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

0: පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යමලෝකය එහෙම නැත්නම් සතර අපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල් කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය කුප්පවග්ග
1: සුදිලෝ කුවන් නිදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල radio.lk අරහා මුළු ලොවටම
2: සුදිල කුවන් විදුලිය.

කසලගොඩේ දුක් විඳින අසරණ දරුවා. පිංගතුනි සවැත්නුවර නගර සෝබනියක් සිටියා. මේ නගර සෝබනියට දාව පුංචි පුතෙක් උපදිනවා. මේ ඉපදෙන පුතා පිරිමි දරුවෙක් බව දැනගත් නගර සෝබනිය එක පුරුෂයෙකුට කියනවා මේ පුතාව ගිහින් සොහොන් භූමියට දාන්න කියලා. ඔහු විසින් ගිහිල්ලා ඉපදුන දවසේම මේ දරුවාව සොහොන් භූමියට ගිහින් දානවා. පිංගුතුනි අසරණ දරුවාට කිසිම කරදරයක් පීඩාවක් සිදු වුණේ නැහැ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලොව බලන විට මේ පුංචි දරුවව පෙනෙනවා. මිනිසුන් වටවෙලා එම ස්ථානයේ රැඳී සිටිනවා. බුදුහාමුදුරුවෝ දැකලා මේ දරුවාට පිහිට වෙනවා. ඒ අවස්ථාවේ පිරිස අහනවා, ඉපදිලා ඉපදුණු මොහොතේම මේ කසලගොඩේ දුක් විඳින්නට සිදුවුණ අකුසල ක්‍රියාව කුමක්ද කියලා. පෙර ආත්ම භාවයක පින්වතුනි පිරිසක් එකතු වෙලා භික්ෂූන් වහන්සේලාට දන් දෙනවා. ඒ භික්ෂූන් වහන්සේලාට දන් දෙනකොට මේ දරුවා ඒ ආත්මේ මිසදිටු සිතුවිලි තියෙන පුරුෂයෙක් බවට පත් වෙලා ඉපදුනා. මේ දෙන දානයන් පිළිබඳව දැකලා ඔහු මෙහෙම කියනවා, ඔය මුඩු මහානන්ට දන් දීම, මහාන බමුණන්ට දන් දීම ඔබට ප්‍රතිඵලයක් නෑ. ඔය තුලින් පිනක් කුසලයක් ලැබෙන්නේ නෑ. එනිසා ඔය දෙන දාණය උවිත වැඩිය හොඳයි, ගිහින් කසල ගොඩකට දාන්න කියලා. අන්න ඒ කියපු වචනයෙන් පින්වතුනි මේ ක්‍රියාව සිද්ධ වුණා. ඉන්පසුව දින 7ක් පුරාවට අම්මාගේ කීම අහලා සමාව අරගෙන දින 7ක් මහා සංඝරත්නයට කැඳ දානයක් දුන්න කියලා සඳහන් වෙනවා. අන්නේ හේතුවෙන් කිසිම උපාද්‍රවයක් ජීවිතේට සිදුුනේ නැහැ කියලා සඳහන් වෙනවා. නමුත් ඉපදුන මොහොතේම කසලගොඩක දවස් 7ක් දුක් විඳින්නට සිදුුණා. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් සිදු කරන අකුසල ක්‍රියාව අවබෝධ කරගන්න, ඔබ වචනය පාවිච්චි කරමින් කරන කතාව අවබෝධ කරගන්න මේ පුංචි දහම් කරුණ ජීවිතයට වැදගත් වේ.

0: මුනිවරයින් විසින් දේශනා කරන ලද වන කිසිදා බොරු නොවන සත්‍යයන්මය. ඒ අනුව මේ කුණු සිරුර අස්තිර බව වටහා ගත යුතුය. අපේ ජීවිතය තනකොළ අගකර ඇඳි පිනිබිඳුවක් හා සමානය. එවන් අස්තිර වූ ලෝකයක පින්නම් නොපමාවම කරගත යුතුය.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රියකරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මය අනුව පිළිපදිනවා නම් ඔහු රාග ద్వේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහානදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය යම්කෝ

0: පින්වත පව් කරන්නා මෙලවත් ලැබෙනවා. ඒ වගේම පරලවත් ලැබෙනවා. මෙලව පරලව දෙලොවම ලැබෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් ලැබෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට. ධම්මපදය යමකවත්
1: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු හයට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදුල ගුවන්විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන්විදුලිය සමගයි.
2: සුදුල ගුවන්විදුලිය.

0: විදුලිය.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල radio.lk අරහා මුළු ලොවටම
1: සුදුල ගුවන් විදුලිය.
3: අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.

සතිය සෑම දිනකම පස්වරු දෙකේ සිට හතර දක්වා සුද්ධි ලැබුවන් විදුලි සේවය ඔස්සේ ගෙනෙනු ලබන මියුරු හින්දි ගීතාවලිය ආරම්භ කිරීමටයි මේ සූදානම. සුදිල රේඩියෝ.lk වෙත පිවිස ඔබට අපහා සම්බන්ධ විය හැකියි.

ගීතයකට සවන් දීම එක වෙලාවකට ජීවිතයට ලැබෙන විරාමයක්. ඔබේ විඩාබර දෙනෙත් නිවා සවනින් අහන්න මෙය ඔබේ විඩාබර මනසට සුවයක් ගෙන දෙයි.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

0: පවුකරන්නා මිලවත් සෝක කරයි. ඒ වගේම පරලවත් සෝක කරයි. දෙලොවම සෝක කරමි. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් සෝක කරමි. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පවුකාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට ශෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමකෝ.
1: පින්තුනි, ඔබට මා මේ පැහැදිලි කරනු ලබන්නේ ඔබේ ජීවිතයෙන් බොහෝමයක් සතුටින් යුතුව ඔබ එකතු වෙලා කරපු පින්කම කානිසංස. සිහියට නගා ගන්න බලන්න, ඔබ චෛත්‍යයක් පිරිසිදු කරන්නට, චෛත්‍යයක් සකස් කරන්නට ඔබ දායකත්වය ලබා දීලා තිබෙනවාද කියලා. එහි ආනිසංස ඔබට අවබෝධ කරගන්න, එහි විපාක ඔබට ලබා ගන්නට පුළුවන්. අසන්න මෙත් සිතින් යුතුව, පවංකර යන නමින් ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේ පෙර ජීවිතයක වනකාර්මිකයෙකු බවට පත් වෙලා ඉපදුනා. මෙතුමා කැලේ එක දවසක් යන විට පියමුතුරා බුදු පියාණන් වහන්සේගේ ධාතුන් නිදන් කරලා තියෙන, ධාතු තැන්පත් කරලා සාදා තිබෙන චෛත්‍යයක් හමු වෙනවා. වනාන්තරේ මේ චෛත්‍යය තිබෙනවා. වනාන්තරේ තිබෙන මේ චෛත්‍යය වනග්‍රහණයට ලක් වෙලා තිබුණා. ඒ කියන්නේ මුළු චෛත්‍ය පුරාම කැලෑව වැවිලා වනාන්තරයෙන් වට වෙලා වනග්‍රහණයට හසු වෙලා තිබෙනවා. මෙතුමා මොකද කළේ? පින්වතුනි, සද්ධාවෙන් යුක්තව මෙය දැකලා ඉතාම ලස්සනට පිරිසිදු කරා. ඒ පිරිසිදු කිරීමේ ආනිසංස සංසාරේ පුරාවට ගමන් කරනවා. පිරිසිදු කරලා අටවාරයක් චෛත්‍ය වටා වැඳලා, පින්වතුනි, පැදකුණු කරලා පිටු නොපා ගිය කුසලයෙන් තවතිසා දිව්‍යලෝකයේ ඉපදුනා. මහා රන්විමනක් පහළ වුණා. 300 වතාවක් සක්දිවිඳු බවට පත් වෙලා ඉපදුනා. 25 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදුනා. එච්චර විතරක් නෙවෙයි, මනුලොවදී ජීවත් වෙන විට මෙන්න මෙහෙම විපාක ලැබිලා තිබෙනවා. මහත් භෝග සම්පත් හැම විටම ලැබීම. වනයේට ගියාද ඒ වනය තමාට පිහිට ලෙස පැවතීම. වනයේ කුණකටු ආදිය මාර්ගයෙන් ඉවත් වීම. කුෂ්ඨ රෝගද, ගණ්ඩ රෝගද, දද වන කුෂ්ඨ ආදී මෙන්න මේ රෝගවලින් පීඩාවට පත් නොවීම. ස්වල්ප මාත්‍රද පිළිකාවක් ශරීරයේ හට නොගැනීම. රන් පැහැපා සිරුරක් ලැබීම. අකමැති දෑ බැහැරවි කැමැති දෑ ලැබීම. සිත එකඟව මනාව සමාධි සුවයෙන් කටයුතු කිරීම. කල්ප ලක්ෂයක් තුළ දුගතියට නොවැටී යහපත් භූමිතලවල ජීවත් වීම. අවසානයේ පින්වතුනි, සාන්ත වූ නිවනට පත්වීමේ මහා පුණ්‍ය සම්පත්තිය මේ උතුම් පූජාව තුළ තිබෙනවා. එනිසා ඔබත් ඔබේ විහාරස්ථානයේ වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් වෙනත් ස්ථානයක වෙන්නට පුළුවන්, උතුම් චෛත්‍ය රාජයන් වහන්සේ පිරිසුදු කිරීමට දායකත්වය දරන්න. ඒ චෛත්‍ය රාජයානන් පිරිසිදු කිරීම ගෞරව සද්ධාවෙන් සිදු කිරීමෙන් ඔබට මේ ආනිසංස සමුදාය ලබා ගන්නට පුළුවන්. පින්වතුනි,
2: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්නේ www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

සම්බුදු දහම ගැන සිංහලයෙන් කියූ කවියට නිසක ලෙස සිත පහදවාගෙන අනිත්‍ය වූ පංචස්කන්ධයෙහි අස්තිර භාවය නුවණින් වටහාගෙන නිවනට පැමිණියා වූ සංඝයා වහන්සේ සැතනම

අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

0: සුදිලකුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: පින්වති. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද. මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයෙහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ. ධම්මපදය අරහන්ත වග්ගය.
1: ප්‍රඥාවේ තොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

ආස්වා කරමින් රසමුසු භෝජන අනුභව කළද සුවඳැති සිත් ඇදගන්නා වූ සඳුන් ශරීරයෙහි ගැල්ලුවද නොයෙක් ආභරණ වලින් නිසි ලෙස සැරසුණද මේ ජීවිතය බහුරු කෝලම් පාලා ගියාක් බඳුය.

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

7:30 රතන සූත්‍ර දේශනාව මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

0: විදුලිය සමඟයි ඔබ රැඳී සිටින්නේ.
1: සුදිල ගුවන් විදුලිය.
2: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ.
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
2: සුදිල ගුවන් විදුලිය.

යමෙකු උතුම් සද්ධර්මය අසන්නේ නම් අතිශයින් ගෞරව පූර්වකව ඇසිය යුත්තේය. එවිට ස්වර්ග මෝක්ෂ සම්පත්තිය සැබවින්ම සිද්ධ වන්නේය.

0: පින්නත. මහා ගං වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මේ. පස් කම් නැමැති මල්ම රැස් කරන අකුසලම රැස් කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ. ධම්මපදය පුප්පවග්ග.
1: මහා සම්මිය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න. අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.
2: සුදිල ගුවන් විදුලියේ

පාඩුවලින් දිනපතා 5 රුපියල් 50 සිට 5 රුපියල් 60 දක්වා පුංචි ඔබවැමින් සුදුලගුවන් විදුලිය තිළිම කරන ඔබේ කාල හෝරාව මතු දින ලොව දිනන පුංචි අපි සමගයි මේ

0: നൊപ്പമാവ് സലക്കിൽ നിവനട്ട് കറുണുവാൻമേ പമാവ് നൊസലക്കിൽ മരണയട്ട് കറുണുവാൻമേ എഹയിൻ പിങ്വത്ത് നൊപ്പമാ ഊവോ നൊമെറി പമാ ഊവോ മലവും വെനിയ ധമ്മപദയ അപ്രമാദവർഗ
1: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ web adaviyata

0: මුනිවරයින් විසින් දේශනා කරන ලද බණ කිසිදා බොරු නොවන සත්‍යයන්මය. ඒ අනුව මේ කුණු සිරුර අස්තිර බව වටහා ගත යුතුය. අපේ ජීවිතය තනකොළ අගකරැඳි පිනිබිඳුවක් හා සමානය. එවන් අස්තිර වූ ලෝකයක පින්නම් නොපමාවම කරගත යුතුය.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ තොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
2: සුදිල ගුවන්
4: දරුවන් නැති සිටුවරයෙකුගේ කතාව අහලා බලන්න පින්වතුනි, මේ සිටුතුමාට ඉපදුන ආත්ම භාවයන් වල දරුවන් නැති වුණේ ඇයි කියලා, දරුවෝ ඉපදුනේ නැත්තේ ඇයි කියලා. එක්තරා කාලයකදී ජීවිතය ගත කරද්දී මේ සිටුතුමාට ධනය කෙරෙහි මහා ආසාවක්, මහා තෘෂ්ණාවක් සිතේ හටගත්තා. අන්නේ හේතුවෙන් තමන්ගේ සොහොයුරාගේ එකම පුතා වස්තුවට තියෙන ආසාව නිසා මහා තෘෂ්ණාවක් ඇති කරගෙන තමන්ගේ සොහොයුරාගේ එකම පුතා මරණයට පත් කළා. ඒ මරණයට පත් කරලා සීලු ධනය ඔහු ලබා ගන්නට ලැබුණා. අන්න ඒ හේතුවෙන් පින්වතුනි, ඔහු නිරයේ වැටි අවුරුදු ලක්ෂයක් පුරාවට අප්‍රමාණ දුක් වේදනාවන් විඳින්නට වුණා. මනුස්ස ලෝකේ ඉපදිලා තගරසිකේ බුදුරජාණන් වහන්සේට, තගරසිකේ නම් පසේ බුදුහාමුදුරුවන්ට එක් අවස්ථාවක දන් දුන් පිණින් සත්වාරයක් සිටු තනතුරු ලැබුවා. නමුත් පින්වතුනි, ඒ කිසිම කාලයකදී කිසිම දරුවෙක් ඉපදුනේ නැහැ. ඒ කිසිම කාලයකදී කිසිම දරුවෙක් ඉපදුනේ නැහැ. කරුණු විමසීමේදී සඳහන් වෙන්නේ ඉහතමා සඳහන් කළ මහා පාපී ක්‍රියාව හේතුවෙන් දරුවන් නොලැබුණ බව සඳහන් වෙනවා. ඒ වගේම දරුවන් නැති වස්තුව ඔහු මරණයට පත් වුනහම සෑම කාලයකදීම රාජසන්තක බවට පත් වුණා. රජයට අයිති වුණා. නැවත පින්වතුනි, රෞරව නිරයේ ඉපදුනා කියලා සඳහන් වෙනවා. මෙසේ දරුවන් නැතිවීමට හේතුව ඉහත සඳහන් කළ කරුණ බව අපට අවබෝධ වෙනවා. සංයුක්ත නිකායේ ဒုတိය අපුත්තක සූත්‍රයේ මේ පිළිබඳව පැහැදිලි කරන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් මේ අකුසල ක්‍රියාවන් සිදු කරගන්නට වෙහෙසෙන්නට එපා.
5: මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්නේ.

පෞකිරීමෙන් හොඳක් නොවෙයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇතිවෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයක්. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්න.

0: අරගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.

0: බෝධි පූජා පින්කම සුදුල ගුවන් උදුලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සිත සාන්තිය උදා කරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කතික විචිත්‍ර බාණි හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදුලිය නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
1: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි,

සුරාමීරය මජ්ජපමා දට්ටානාවීරමනී සික්කාපදං සමාදියාමි. තිසරණීන සද්ධින් පංචසීලං ධම්මං සාදුකං

තල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්මකතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ නවසරයි සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් සාන්තියක්ම වේවා කියන උතුම් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදේ පළ කරන්නේ. ලංකා වාසී හැම දිනාටමත් මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමෙන්.

බොහෝමත්ම සැදැහැසිතින් යුත්තව සකස් කරගත්තා වූ පූජා ද්‍රව්‍යයන් පුද පෙරහැරින් බුදු පුද සඳහා චෛත්‍ය රාජානන් වහන්සේට, බෝධීන් වහන්සේට, බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස, අටවිසි බුදුරජාණන් වහන්සේලා අභියස මල්ලාසන මත තැන්පත් කළා වූ මල් පහන් සුවඳ දුන් දැහැත් ගිලන් පස බෙහෙත් බඩු ආදී වූ පුද පූජාවන් අටපිරිකර ආදී පුද පූජාවන් තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි. පූජා වෙත්වා අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි. පූජා වෙත්වා උතුම් පූජානිසංස බලයෙන් උතුම්

බුදුගුණ බලයෙන් ඔබ හැමටම ශාන්තිය මුදාවේවා කියනු තුන් හැකිමේ. මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදුගුණ මෙනෙහි කරන්න.

අපි හැම දිනාම එක විට ගාතාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුතු වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මග හැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති උදුරු සියල්ල මග හැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියන තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගාථා

0: Sadu, sadu, sadu.
1: අපි හැම දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්. දැහැත් ගිලන් පස බිහිත් බඩු. ඖෂධාදී වූ පුද පූජාවන් අටපිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට පූජා කරමි පූජාවිත්වා. මා කීවාට පසුව මේ පැදි පෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

අපි හැමදිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකයේ ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයත් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්යද්දෘෂ්ටික දෙවියන් දතරාෂ්ඨ විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු ව්‍යසන විපත්ති උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්‍රකාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්ධකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග 90ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

අපි හැම දිනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

උතුම් බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන්ගුදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසිනුයි. මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සීල දෙවියන්ගේත් ආශිර්වාදය රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනය අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලිය.
3: සුදිල ගුවන්විදුලිය
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝගබිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාම මහනදමේ ඵලයට හිමිකාරයෙක් නොවන්නේ වය. ධම්මපදය යමකවර.
1: දරුවන් නැති සිටුවරයෙකුගේ කතාව අහල බලන්න පින්වතුනි, මේ සිටුතුමාට ඉපදුන ආත්ම භාවයන්වල දරුවන් නැති වුණේ ඇයි කියලා, දරුවෝ ඉපදුනේ නැත්තේ ඇයි කියලා. එක්තරා කාලයකදී ජීවිතය ගත කරද්දී මේ සිටුතුමාට ධනය කෙරෙහි මහා ආසාවක් මහා තෘෂ්ණාවක් සිතේ හටගත්තා. අන්නේ හේතුවෙන් තමන්ගේ සොහොයුරාගේ එකම පුතා වස්තුවට තියෙන ආසාව නිසා මහා තෘෂ්ණාවක් ඇති කරගෙන තමන්ගේ සොහොයුරාගේ එකම පුතා මරණයට පත් කළා. ඒ මරණයට පත් කරලා සීලු ධනය ඔහු ලබා ගන්නට ලැබුණා. අන්න ඒ හේතුවෙන් පින්වතුනි, ඔහු නිරයේ වැටි අවුරුදු ලක්ෂයක් පුරාවට අප්‍රමාණ දුක් වේදනාවන් විඳින්නට වුණා. මනුස්ස ලෝකේ ඉපදිලා තගරසිකේ බුදුරජාණන් වහන්සේට, තගරසිකේ නම් පසේ බුදුහාමුදුරුවන්ට එක් අවස්ථාවක දන් දුන් පිණින් සත්වාරයක් සිටු තනතුරු ලැබුවා. නමුත් පින්වතුනි, ඒ කිසිම කාලයකදී කිසිම දරුවෙක් ඉපදුනේ නැහැ. ඒ කිසිම කාලයකදී කිසිම දරුවෙක් ඉපදුනේ නැහැ. කරුණු විමසීමේදී සඳහන් වෙන්නේ ඉහතමා සඳහන් කළ මහා පාපී ක්‍රියාව හේතුවෙන් දරුවන් නොලැබුණ බව සඳහන් වෙනවා. ඒ වගේම දරුවන් නැති වස්තුව ඔහු මරණයට පත් වුනහම සෑම කාලයකදීම රාජසන්තක බවට පත් වුණා. රජයට අයිති වුණා. නැවත පින්වතුනි, රෞරව නිරයේ ඉපදුනා කියන සඳහන් වෙනවා. මෙසේ දරුවන් නැතිවීමට හේතුව ඉහත සඳහන් කළ කරුණ බව අපට අවබෝධ වෙනවා. සංයුක්ත නිකායේ ဒုတိය අපුත්තක සූත්‍රයේ මේ පිළිබඳව පැහැදිලි කරන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් මේ අකුසල ක්‍රියාවන් සිදු කරගන්නට වෙහෙසෙන්නට එපා.
2: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්.
2: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා. සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලියේ සිහිපත් කිරීම.

0: පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩි විය යුතුය. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ. ධම්මපදය පණ්ඩිත වග්ගය.
1: සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු. ආයුබෝවන් දයාපර සහෘද ප්‍රිය ශ්‍රාවක හිතවතුනි, හිතවතියනි, අදත් සිදුල ගුවන් විදුලියේ ඔබ වඩාත් ප්‍රියකරන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ආරම්භ කරන්නටයි මේ සූදානම. ප්‍රිය ශ්‍රාවක හිත මිතුරු මිතුරියනි, එහෙමනම් මට අවසරයි අදත් ඔබේ සවන්පත් අතර රැඳිමින් තෝරාගත් ගීත කිහිපයක පෙරවදන ඉදිරිපත් කරමින් සහ වෙනත් ප්‍රයෝජනවත් තොරතුරු කරුණු කාරණා සඳහන් කරමින් මේ වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ගෙන එන්නට. ඔබේ සුඳුරු අතීත මතකයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොතයි මේ. මම ආරාධනා කර සිටිනවා මෙතෙන් සිට අප සමග රැඳෙමින් සුභාවිත ගී රස විඳින්නට එක් වෙන්න කියලා.

සුභාවිත ගී රස විඳිමු. ශ්‍රවණය කරන ඔබට අපි මියුරු සුභාවිත ගීයන්ගේ අරුත පැහැදිලි කරමින් රසවින්දනයක් ගෙන දෙන අතරම වරින් වර ඔබට සුවිශේෂී කරුණු කාරණා විශේෂම ගීත ශ්‍රේෂ්ඨයට සංගීත ශ්‍රේෂ්ඨයට බලපාන වැදගත් වන ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තුවෙන් සිටිනවා. දැන් මං එවැනි වූ කාරණාවක් ඔබට සඳහන් කරන්නටයි මේ සූදානම. රාගය. රාගය කියලා කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් ඔබ විවිධ පිළිතුරු ලබා දෙන බව මා දන්නවා. සාමාන්‍ය අදහස රාගය කියන එකේ ඇලීම, ආදරය, ප්‍රේමය, කැමැත්ත වගේ කියන තේරුම. නමුත් මේ රාගය කියන වචනය සංගීතයේදී භාවිත වෙන්නේ ඊට වඩා වෙනත් අරුතක් ඇතිව. අන්නේ අරුත තමයි මම ඔබට පැහැදිලි කරලා දෙන්න උත්සාහ ගන්නේ. කිසියම් විශේෂිත ස්වරයන්ගෙන් සෑදුණු මිනිස් සිතෙහි හැඟීම් හෝ භාවයන් ඇති කළ හැකි එකිනෙකට වෙනස් වූ රසවත් වූ නාදමාලාව රාගය කියලා හඳුන්වනවා. සංගීතය හදාරන දූපුතුන් සංගීතඥයින් මේ පිළිබඳව මට වඩා සුවිශේෂී ඥානයක් ඇති අය. නමුත් මේ රාගය කියන එක සංගීතය අනුව සරලව විග්‍රහ කළ තියෙන්නේ, විග්‍රහ කරන්න පුළුවන්කම තියෙන්නේ ඔන්න ඔය ආකාරයට. ඉතින් සිංහල සංගීතයේ බොහෝ විට පැරණි සංගීතයේදී මේ රාගය බොහොම භාවිතයට ගත් අවස්ථා අපට අපේ ගීත සංගීතය, ගීත සාහිත්‍ය විමසා බලන විට දක්නට ලැබෙනවා. වර්තමානයේ නම් මේවා අමතක කොට මොකද්ද ක්‍රමයකට ගීත සංගීතවත් වෙන ආකාරය තමයි බොහෝ සෙයින් අපිට දක්නට ලැබෙන්නේ. ඉතින් සුභාවිත ගී රස වින්දනයේදී මෙවැනි වූ තොරතුරු කරුණු කාරණාත් අපි සුදුල ගුවන් විදුලිය ඔස්සේ ඔබ වෙත වරින් වර මේ ආකාරයෙන් තවදුරටත් සිහිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. තවත් මියුරු ගීතයක් ශ්‍රවණය කරමු.

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රසවිඳිමු.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

සාහිත්‍යයට, සංගීතයට, කලාවට, වචනවලට අධිපති දෙවගණ කවුද? ඔව්, ඔබ හිතුවා හරි, සරස්වතී දෙවගණ. ශ්‍රී සුමංගල ශබ්දකෝෂයේහි සරස්වතී යන වචනයට දී ඇති අරුත වචනාධිපති දෙවගණ යන්නයි. නානාවිධ කාව්‍ය, ගීත, ප්‍රබන්ධයන්ගෙන්ද ගායන, වාදන, නර්තන ආදී සාහිත්‍ය අංගවලින්ද සරස්වතී දෙවගණ විවිධ ආකාරයෙන් අභිනන්දනය කරනවා. සරසවි දේවියගේ බැල්ම ලැබීමෙන් ප්‍රතිභාපූර්ණ කවියම් බිහිවන බව පැවසෙනවා. මා මීළඟට තෝරාගත්තේ සරසවි දේව මෑණියන් අභිවාදනය කිරීමට අපේ ගීත සාහිත්‍යයේ ලියවී තිබෙන අග්‍රගණ්‍යම ගීතය. මෙහි ගීපද රචකයා ශ්‍රී චන්දරත්න මානවසිංහයන්. මුළුමහත් සහෘද කළම මෝහනයට පත්කරන ගීතයක් මේක. සරසවි දේවිය මොන වගේද? එතුමිය මියුරු බස් කතා කරන්නීය. රූමත් දේහ විලාසයක් ඇත. පියුමක් ස්වකීය වාසභවනය කරගෙන සිටී. දෙවඟනක්සේ සැරසී සිටී. මදසිනා පල කරන්නීය. විශේෂයෙන්ම ජය රංජනය කරන්නීය. ඒ හැමටමත් වඩා ශිල්ප ශාස්ත්‍ර දරන බැවින් ශාස්ත්‍රධාරිණී කීරත් එතුමිය හඳුන්වනවා. මෙලෙස සරසවි දේවිය ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ස්වකීය ගීතයෙන් අපට හඳුන්වා දෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔහු සරසවි දේවියට මෙන්න මේ වගේ ආයාචනාවකුත් කරලා තියෙනවා. සුභ මංගල මුද්‍රාවෙන් යුතු හස්තයෙන් අපට වර දෙනු මැනවි කියලා වරදානයන් ඉල්ලා තිබෙනවා. ජගන් මෝහිනී නම් වූ මේ අපූරු ගීතය රචනා කර තිබෙන භාෂාව කුමක්ද කියලා මෙහිදී විමසා බැලිය යුතුයි. ඇතැන් විට ඔබය දන්නවා විය හැකි. අපේ සුදුළු ගුවන්විදුලි ශ්‍රවණය කරන, ඒ වගේම ඒ පිළිබඳව නොදන්නා අයගේ හිතසුව පිණිස මම පවසන්නම්. මේ ගීතය සම්පූර්ණයෙන්ම රචනා වී තිබෙන්නේ සිංහල බසින් නොව සකු බසින්, සිංහල භාෂාවෙන් නොව සංස්කෘත භාෂාවෙන්. ඔබ මවිත වීමටත් පුළුවන් මේක ඇහුවාම. නමුත් ගීතයේ සම්පූර්ණයෙන්ම තිබෙන්නේ සංස්කෘත භාෂාව. මේ ගීතයේ ඉතිහාසය පිළිබඳවත් යමක් අපි විමසා බලන්න ඕන. 1963 වසරේ සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ ප්‍රකාශනයක් වූ සරසවි පුවත්පත මගින් මෙහෙවන ලද සරසවි සම්මාන උරෙල. එහි සමාරම්භක අවස්ථාව උදෙසා සරස්වතී අභිනන්දන ගීතයක් රචනා කිරීමට අවශ්‍ය වුණා. එවකට සරසවිය පුවත්පතේ කතුවරයාව සිටි විමලසිරි පෙරේරා මහතා සරස්වතී අභිනන්දන ගීතයක් රචනා කිරීමට ශ්‍රී චන්දරත්න මානවසිංහයන්ට ආරාධනා කළා. මානවසිංහයන් ලියූ ගීතය අමරදේවයන්ගේ අතට පත් කළා. එහිදී පණ්ඩිත් අමරදේවයන් දැක් වූ අදහස් වලින් කීපයක් මා මෙහිදී උපුටා ගන්නට කැමැතියි. මානවසිංහයන්ගේ මෙම රචනය ඉඳුරාම සංස්කෘත ශ්ලෝකයක් යයි සැක සිතන තරමටම සංස්කෘත තත්සම වචන උපයෝගී කරගෙන කරන ලද ගීතයක් මේක. මේ ගීතයේ සිංහල බසට නුහුරු නුපුරුදු වචන පවා යෙදී තිබෙනවා. නිදසුණක් හැටියට පූර්ණ කුම්භමිව, පීන පයෝදර වගේ වචන දක්වන්න පුළුවන්. කුම්භමිව යන වචනය මාතෘ භාෂාවල යෙදෙන සන්ධිපදයක්. එහි තේරුම කලයක් වැනී කියන අදහස. කුම්භ කියලා කියන්නේ කලයට. ඉව කියලා කියන්නේ නිපාත පදයක්. මෙන් කියන අදහස ඉන් ලබා දෙනවා. මාතෘ භාෂාවල තිබෙන වචන මෙහි යෙදී තිබුණත් ගීතය ප්‍රබල නිර්මාණයක් කිරීමට මා තුළ ඇති වූයේ බලවත් ආසාවක්. අමරදේවයන්ගේ උපුටා ගැනීම අවසන්. මා ප්‍රිය සහෘද ශ්‍රාවක හිතවතුනි, හිතවතියනි, පෙරදිග රාගධාරී සංගීතයේ බිහාක් රාගයේ ස්වර සංගතිය ඇසුරු කරගෙන මේ ගීතයේ නාද රටා සකස් වී තියෙනවා. බිහාක් රාගය භක්ති රසය දනවන රාගයක්. මා ඔබට අමරදේවයන්ගේ වදම් පෙළක් උපුටා දැක්වුවා. එහි සඳහන් වූ වචන දෙකක් ගැන කෙටියෙන් යමක්
සඳහන් කරන්නට අදහස් කළා. මාතෘ භාෂා කියලා කියන්නේ සිංහල භාෂාව පෝෂණය වී සැදී වැදී සංවර්ධනය වී ඇති පාලි සංස්කෘත වැනි භාෂාවලට. විශේෂයෙන්ම අපි සිංහල බසින් වචන 100ක් විතර කතා කළොත් ඉන් 75ක් 80ක් තරම්ම ප්‍රකාශ වන්නේ සංස්කෘත භාෂාවේ වචන. මේ තුලින්ම ඔබට එම කාරණය අවබෝධ කරගන්න පුළුවන් නේද? භාෂාවක පවතින වාක්මාලාව නැතහොත් වාක්කෝෂය ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වෙනවා. නිස්පන්න, තත්සම, තත්බව තමයි ඒ කොටස් තුන. නිස්පන්න කියලා කියන්නේ තමන්ගේ රටේ තමන්ගේ ප්‍රදේශයේ පවතින වචන. තත්සම කියලා කියන්නේ වෙනත් භාෂාවල යෙදෙන වචන ඒ ආකාරයෙන්ම යොදා ගැනීමට. තත්බව කියලා කියන්නේ වෙනත් භාෂාවකින් අපේ භාෂාවට බිඳි ආවචන වලට. මා මේ පිළිබඳව මීට වඩා විස්තරයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද එහෙම වුණොත් අපේ වැඩසටහනේ අරමුණට බාධා වෙන්න පුළුවන් නිසා. අපි යලිත් මේ ගීතයේ රසවින්දනය සොයා යමු. සුප්‍රකට සංගීතවේදියෙකු ඩේවිඩ් රැන්ඩොල්ෆ් මහතාගේ ප්‍රකාශයක් තියෙනවා මෙන්න මෙහෙම. වචනයකට යා හැකි දුර ගෙවා නවතින්නේ කොතනද, එතන සංගීතයේ උපතයි. මේ ප්‍රකාශය හොඳටම ගැලපෙන්නේ සරස්වතී ගීතයට. රසිකයා මෙම ගීතයට වඩාත් ඇදී බැඳී යන්නේ ගීපද රචනය ඉක්මවා යන උච්චතාලී සංගීතයට. එවැනි සංගීතයක් හඳුනාගත හැක්කේද, ප්‍රතිනිර්මාණය කළ හැක්කේද පණ්ඩිත් අමරදේවයන් වැනි භාවපූර්ණ, ප්‍රතිභාපූර්ණ, පූර්ව ජන්ම වාසනා ගුණයෙන් සමලංකృత වූ උත්තම ගණෙහි සංගීත වේදිකුට පමණයි. හොඳයි, මේ අපූර්ව උත්තම ගණෙහි ගීතය දැන් අපි සුදුල ගුවන්විදුලියේ සුභාවිත ගී රස විදුවතුලින් ශ්‍රවණය කරමු. ගීපද රචනය ශ්‍රී චන්දරත්න මානවසිංහයන්, තනුව සංගීතය සහ ගායනය පණ්ඩිත් අමරදේවයන්.

මනෝවිද්‍යාවේ ප්‍රියා ඔබ දන්නවා. මනෝවිද්‍යාවේ ප්‍රියා හැටියට සැලකෙන්නේ සිග්මන් ෆ්‍රොයිඩ්. ඔහු මිනිසාගේ රඳා පැවැත්මට හේතු වන ප්‍රධාන කරුණු දෙකක් පෙන්වා දී තිබෙනවා. ඒ තමයි ජීවත් වීමේ පෙළඹුම සහ ලිංගිකත්වය. ෆ්‍රොයිඩ්ලා පවසන මේ ලිංගිකත්වය පෙළඹුම අපේ සාහිත්‍යයේ එන්නේ රසාලිප්ත සුන්දරම වදනක් වන ශෘංගාරය හැටියට. ප්‍රේමවන්තයෙන් එක්වන විටත් ශෘංගාරය ඇති වෙනවා. ඒ වගේම වෙන්වීමේදී ඇතිවන්නේ ශෘංගාරය. වෙන්වීමේදී ඇතිවන ශෘංගාරය අපි හඳුන්වනවා විප්‍රලම්භය කියලා. ප්‍රේමවන්තයෙන් වෙන්වීමේදී විප්‍රලම්භය තුලින් ශෘංගාරය ජනනය කළ හැක්කේ වාසනා ගුණය සපිරි ප්‍රතිභා සම්පූර්ණ කවියෙකුට විතරයි. මා මීළඟට තෝරාගත් ගීතයත් ඒ වගේ එකක්. විශේෂයෙන්ම මා මීළඟට තෝරාගත් ගීතයත් ඒ වගේ ගීතයක්. මහින්ද දිසානායකයන්ගේ ප්‍රතිභාපූර්ණ කවිත්වය අපට මේ ගීතය අහලම දැනගන්න පුළුවන් වෙනවා. අහිමිව ඇති ප්‍රේමය කවියා රචකයා භාවාත්මකව සිහිපත් කරනවා. අහිමි වුණත් එම ප්‍රේමය අසිරිමත්. කාව්‍යාත්මක යෙදුම් වචන බස්වහර මේ ගීතයේ ගැප් වෙලා තියෙනවා. අතීතයේ අහිමි වී ගිය ප්‍රේමය සිහිපත් කරමින් එහි රසය ජනනය කරගන්නවා. මේ ගීතය වර්තමානයේ ඇසෙන ප්‍රේම යාදිනි ඇතුළත් ගීත රචකයින්ට තමන්ගේ නිර්මාණ දරිද්‍රතාව නැතිකර ගැනීමට ආදර්ශයක් වශයෙන් ගන්න පුළුවන් කියලා අපිට නිදසුනක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. හොඳයි, මා ඒ පිළිබඳව වැඩි විස්තර සඳහන් කරන්න යන්නේ නැහැ. ඔබ මේ කාරණාව හොඳටම දැනුවත්. මා මේ සඳහන් කළේ කුමක්ද කියන වග. එහෙමනම් කරුණාරත්න දිලුගනේ ජනප්‍රියත්වයට පත්වන්නේ මෙන්න මේ ගීතයේ ගැයීමෙන් පසුව වීම තවත් විශේෂත්වයක්. හොඳයි, අපි මේ අපූර්ව සුන්දර ගීතය දැන් සුභාවිත ගී රස විඳපු තුලින් ශ්‍රවණය කරමු. ගී පද මහින්ද දිසානායකයන්, ගායනය කරුණාරත්න දිවුල්ගනේ, තනුව සංගීතය විශාරද ගුණදාස කපුගේ.

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රසවිඳිමු.

මේ අවසන් වන්නේ සුදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ සුභාවිත ගී රසවිඳමු වැඩසටහනයි. හෙටත් මේ වේලාවට ඔබ සැමට අපහා එක්වන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. වැඩසටහන මෙතකින් නිමා කරමින් ඔබේ සවන්පත් අතරින් මට සමුගෙන යන්නට අවසරයි. සුභාවිත ගී රසවිඳමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන සාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.

0: පින්වත යම් කෙනෙක් කෙලෙස් කහට රහිතව ඒ කියන්නේ කෙලෙස් කහට නැතිව සීලය මනාකොට ආරක්ෂා කරනවා. ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා. හෙතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ. ධම්මපදය යමකෝ.
1: නියකපන අවිපිදීමේ විපාක පහ. නියකපන අවිපිදීමේ විපාක පහක් පිළිබඳව පිළින්ද වච්ච අපදානයට අනුව මෙහෙම සඳහන් වෙනවා. බොහෝ දැසිදස්සං ලැබෙනවා. ගව අශ්ව සම්පත් ලැබෙනවා. ආරක්ෂක මෙහෙකරුවන් ලැබෙනවා. කෙස්රැවුල් කපන්නන් ලැබෙනවා. බත්පිසින්නන්ද ලැබෙනවා. මෙන්න මේ කියන ආනිසංස පහ ලැබෙන්නේ පින්වතුනි නියකපන අවි පූජා කිරීමේ ආනිසංස වශයෙන්. බොහෝ දැසිදස්සං ලැබෙනවා. ගව අශ් ආදී සම්පත් ලැබෙනවා. ආරක්ෂක මෙහෙකරුවන් ලැබෙනවා. කෙස්රැවුල් කපන්නන් ලැබෙනවා. බත්පිසින්නන් ලැබෙනවා. තමන්ගේ ජීවිතය ගත කිරීමට අවශ්‍ය කරන මහා ආනිසංස සමුදායක් මේ පුංචි දෙයක් පූජා කිරීමෙන් ලැබෙන බව සඳහන් වෙනවා. එනිසා ඔබත් සිත සකස් කරගෙන පූජා කරන්න. එහි ආනිසංස සංසාරයට එකතු කරගන්නට පුළුවන්.
2: සුදුල ගුවන් විදුලිය සෑම දිනකම රට පුරා ලොව පුරා සදහැවත් ජනතාව වෙත සිත සාන්තිය ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්වරාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතැන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ අසරණ සරණ වූ ත්‍රිලෝතිලක වූ සාන්තිනායක වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා 45 වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ සතරවරන් දෙවියන් බෙහෙවින් ප්‍රිය කළ මහත්ඵල මහා බල මහානිසංස දායක වූ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට දැන් අපි සූදානම් වෙමු. පරිසමන්තතෝ තායති රක්කතීති පරිත්තං. පිරිත සෑම ආකාරයකින්ම ආරක්ෂාව සලසන්නේය. එදා තුම්බියෙන් වෙලාගත් විශාලා මහනුවර යළි සුකිත මුදිත වූයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් සජ්ජායනා කළ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙනි. එසේ මහත්ඵල ගෙන දෙන සූත්‍ර දේශනාවන්ගෙන් සමන්විත වූ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ආර්ය මාර්ගයෙහි ගමන් කරන්නා වූ මහා සංඝරත්නය දේශනා කරනු ලබන පිරිත මහත්ඵලයි, මහානිසංසදායකයි, මහා බලගතුයි. සදහැව පින්වතුනි පින්වතියනි, පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර තිසරණය සහිත පංචශීලය සමාදන් වීම සඳහා
3: අවසරයි ස්වාමීන් වහන්සේ.
2: නමස්කාර.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතේ මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්. සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා මට සංවේදී. දැන් මගේ එකම අදිෂ්ඨානය ලෝකයට සේවය කරන්න. මගේ දෑත්, පා, සිත, කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නැහැ.
මා සිතන දේ කියනවා, කියන දේ කර

ආත්ම ලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

0: පින්වත යම් කෙනෙක් කෙලස් කහට රහිත ඒ කියන්නේ කෙලස් කහට නැති සීලය මනාකොට ආරක්ෂා කරනවා ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හෙතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය යමකෝ
1: ආහාර පිදීමේ අනුසස් විපාක පින්වතුනි අත්තදස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ මෝගරාජ කියලා හාමුදුරු කෙනෙක් සිටියා මේ මෝගරාජ හාමුදුරු තැන්පත් වූ සිතින් නුවණ යොදාගෙන එක දවසක් දඬුවල් බෑයක් පූජා කරනවා දඬුවල් බෑයක් කියන්නේ මී වදයක් අත්තනස්සී බුදුහාමුදුරුවන්ට පූජා කරනවා ඒ උතුම් පින ඒ පූජා කිරීමේ ආනිසංස 14 වතාවක් සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා 500 වාරයක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා 28 වතාවක් පෘථිවි රාජ්‍ය කරලා තියෙනවා අවසානයේ ඒ පින හේතු වීමෙන් උතුම් නිවන ලබා ගැනීමටද ඒ පින උපනිශ්‍රේ වෙලා තිබෙනවා කල්පනා කරන බලන්න ඔබ ඔබේ ජීවිතයෙන් ආහාර පාන ආදී කොයිතරම් පූජා කරලද හැබැයි පින්වතුනි ඒ පූජා කරත් කොයිතරම් සිත තුල සිත සකස් කරගෙන පූජා කළොත් පමණයි එහි ආනිසංස ලැබෙන්නේ සිත සකස් කරගන්නවා කියන්නේ ලෝභ දෝෂ මෝහ කින කුසල මූලයන් යටපත් කරගෙන ශ්‍රද්ධාව ගෞරවයේ සිතේ තියාගෙන පූජා කිරීම ස්වාමින් වහන්සේ නමකට දුගී මගී යාචකාදීන්ට මේ කොයි කෙනාට යමක් ඔබ විසින් දුන්නේද දෙනවාද ඒ දිය යුත්තේ ඔබේ සිත සකස් කරගෙන අන්න එවිට එහි ආනිසංස එලෙසින්ම ලබා ගන්නට පුළුවන් පින්වතුනි පියමුතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ උත්පල දායකා කියන තෙරණිය එක භික්ෂූන් වහන්සේ නමකට එක දවසක් පිණ්ඩපාත දානයක් පූජා කරනවා ඒ පිණ්ඩපාත දාණයට දානය සහ වස්ත්‍රයක් පූජා කරනවා ඒ පූජාව මා මුලින් සඳහන් කළ ආකාරයට ශ්‍රද්ධාවෙන් තමයි පූජා කරේ බලන්නෙහි ආනිසංස කොයිතරම්ද කියලා දහස් වතාවක් සක්දෙවිඳුගේ මෙහෙසිය බවට පත් වෙලා ඉපදුනා ඒ වගේම දහස් වතාවක් සක්විති මෙහෙසිය බවට පත් වෙලා ඉපදුනා අතර එසේම භික්ෂා දාන හේතුවෙන් එතුමියට සසර දිනීමට හේතු වුණා
2: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ
3: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

මහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නේ.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමේ යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටී. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සොටිගේ කුවන් පෙතලිය.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: දජග්ග පිරිත බියක්, තැතිගැම්මක්, ලොමුදැහැ ගැනීමක්, සැක සංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කරන්න.

රෝගාතුරව සයිනයේ වැතිර සිටින මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හමුවීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළසේක. ස්වල්ප මොහොතකින් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝගී සුවය ලැබූහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟා වේවා.